0: එංහා 741 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: අල්ගොන්මගේ ප්‍රෝග්‍රෑම් තන් හම්ජිෆා වාගතුන් දෙන් ඉවිවඩන්න වානි කීරිත් කුර්ආන් කියවුන් මියද ඉවිවඩන්න වානි සූරත් යූසුෆ් හයිබ්බන ආයතුන් පශාගෙන් ඒ සූරතුගේ 30 හයිබ්බන ආයතුගේ නියලා

එම්මෙ රිවෙති වාහකත තිමන් රස් කලාං කලේ ෆාන කියා දෙවමෙ එයි තිමන් රස් කලාන්ගේ කලේගෙ ෆාන මෙ කුරවාන් වහයි කුරෙවි කුරෙව මුන්නෙ ඒගෙ කුරින් කලේගෙ ෆාන් එ වාහකතන් නොදන්න මීහුන්ගෙ තෙරෙන් වී නම වෙහෙ.

මීහුන් යුසුෆ් ගෙෆාන කොතුළු කොල්ලාශ නුවත දුරු බිමක එකලේගෆානු එල්ලාලාශ ඒරුන් තියබෑ මීහුන්ගේ බප්පාගේ හෙකම් තියබෑ මීහුන්නන් එකන ලිබේනෙති. අදි එයෆහ තියබෑ මීහුන් තවබාව සෝලෙහ් රඟලු බයකම්ගා වානයේ.

ලෙවේ මදු දිරුහම් කොළක එවරෙන් එකලේෆාන් විකාලෑෆුවේ අධි එකලේෆානාමෙදු එවරෙන් වී මදු එතු කොළක රුහේ ජාහිදුන්ගේ තෙරෙන්නේ.

යූසුෆ්ගේ ෆානෙම් මිකන්තකුන් දුර්හලව වඩා ගන්නවාශ අදි කඹලේගේ කුරිකුරම් මාෆය දේශ හම කෂරුම් කඹලේගේ වනී කුව්වෙරින්ගේ තෙරෙන්නේ.

0: අස්සල්ගන් මී හිමිහා රමී රහම තර පුළුවනයන්ගන් බේවයි හිඟන්ගේ සෝසම්මගුන් හම ගුරුවන් ලාස් කූල් දස ඩෑර් හාද හඩිගේ මගු මති වරම් හඩිගක දැන් බේරු මිහිම සම කොළ ගුඩලා පකුළ ජහලනි පහතුන්ගන්න මිහක බලයෙන් දුල ඇස සාප්තායිඩක මී සිහිකවසරුන් දෙව මෙම් කෝ පරත්තුව සාක්කෝ හඳ අදෙස
1: මිකහ ඇත්ත
0: මීහම් සරගෙන් වන්නකයින් වනදස
1: ඒ මේකම කොන්කම කොරම් බෙ
0: මීහම් මේ බලනි මොළු කෝනා මොළු සෑකලා සාප්තායිඩක මග එවස් කමෙන් ඉයත දැන් අලුගන් මින්ගේ සැමලි ගහුන්නන් තෙටි සේබල් මිහුන්ගේ සොවියුසියා ගවලෙන් එමිහුන් එන්න පහරක් වෙස් නිසාලක මීහගු හර බොඩ එවස් මීහකු නොදක් සොවියුසියා මිනු කුලේ දේ මිහු වියුසියා ගොලේ නොකුලේ දේ මිහිගේ වාහකේ ඒ මීහකු මගොමසීග හිඟාලනි වාරේ වෙහෙ එනන් එන්නේ තෝ අඩි ගඬු ගඬුක වෙස්සම් කිරියා නොෙච්චි නිදන් අලුගන් වඩ බේනු ගස සිටි කවුන්සිල් පරාසු මගුතකුගේ සාප්තාහෙන සමා මේ නුකුලද මීහුන්නම් හුරි කන්සත්ත බොඩ පාහගසෝ මේ එබේ සුළුන්න මගුමසී හිඟාලෙවේ ඇහි මගුමසී තන්තන උසි හරතක වදවේ පද ගොතේ හදාද මුස ආප්තාහිරුක බොඩ බේම්
2: ආප්තාහිරුක දොත්තු
0: ආදෙහරු එල්ලෙක්කේ වුණ හගින බේරු මිහින බසිරි ගාගනක රජ සුඹස් බලානම රජ මෙක්කොම එබෙහි මාලේ එහෙම මාලේ බොඩ ෆෝකස් වල්ලාශේ මිහරු ඊද දුහෙන් ඇස් මාලේ ගහ ෆෝරියන්නේ එකක හල මුනාස්පසෙන් ඔස සාලුගල් මෙ මිදෙහෙලි ගේ ගල්ගල් මෙ මාලේ උපන් මාලේ බොඩු වයර හර සාලි සසාර වයර මියුලෙන් දෙහෙලි කොටටි තරේ
2: තියම සීදා ඇසත් මෙන් වස්සල ඇසත් මෙන් තේ කුලිවර්තක ඇච්චේ තිරවා ආලාකෝ මිකංකන්
0: සාලුගල් එකනි නුකත කස් නොහනේ
2: නන්ද දැන් හැම ගේ දොරන්
1: ඉස්නගේ ගෙලෙම ඒරම් වාර
2: දොරන් ටීම වෙ සමකල්ල
1: අල්ගුන් මෙ ස්පෑර වාන මෙ
0: ගේ දොෂගේ සුලෙනි හුස් බේර මිහුන්නේ
2: ඊදුක
1: මිහාරු වෙන්නු මාදියා හැම
0: රජසුක
1: දැන් එනකා ෆෝරි එන් නෝවේ තිවිදාලු හේකම කුමාලගේ සීදු පහක් කුරේ දෙත්තු
0: අල්ගන් මෙන් නැන්දි දෙබනි කුකුඩු දොස් එකනි කුකුඩු දු බේරන උපදාන පාකු තක් පුරි පහෙන් තන් තක් පුරි පහ ඉහින අල්ගන් මෙන් තානි කුරි වෙරින් ගෝයාගේ
2: අල්ගන් මෙන් කන්නේ වී එංගත
1: ඒ මේම මිහාරු ආයිෂත්ගේ එදවඩයා ගතම කී මාදේත්ගේ සාෆ්තා හිරුකන් මේ ඉස්ලාහ ගෙනම දෙන් ඊදු කහල මුනාසබත පහක් කොල්ල තංකොල
0: ආදේ විල්සය ගොලේ මිහුන්න තංකොලේ පසේ හැන් තන්තන වදේ නුකුනේ මගොමසී
2: කංකම බදල් කොල්ලන් ජේ මුජතමගේ හොරිහෑමෙන්න බෑරුවේ ගොත්ත දොත්තු
0: ගියන් දුරුයි මේ කුලිමත් ලාග මිදායරන් උළු වෙ බෙස්ල අලුගන වලකාද කොප්ප බොනි හරු එදේ කුලා මිදිය පස්ස හරු සුරි හැම අලුගන තර රුසනුනේ එද්ද විල්සියා මිහන්න කද්ද බදලෙන් ආතන් දෙ කුරියන් වස්සංග උම්බි කුරම මිහන් වානක මේ බෙස්ල බොනි ගුලාන මෙහා තිවි සබලෙන්
2: ආ දැන් ඒ සතරගත ආදි හොය ඒ කුරවිය බෙස්ලොන් දෙ බල්ලව ඉගත්
1: තේ බලම ඉරත් කුරවිය රංගල වානකම දෙත්ත ආස්තු වරබෝ ශුක්‍රියා ඉගත්
2: බෑරේ මියත් මේ වාහදක්කම දනි රෂ් කවුන්සිල් තක සිටි කවුන්සිල් තක රෂුගේ තරක් ගියා කුරියරු මක් කුර විධානකම් කම කික බෑයේ ලෝකල් කවුන්සිල් නිසාමේ රාජ්‍ය තාරෆ්වේ දැන් මෙහාර දවෘතකේ මේ දනි ෆයිතු දත්ත අව රජිතුන්ගේ උම්මීදත වර මතීග හුන්නානි ඒ උම්මීදත හාසිල් කොද්දෙව්වම මසකේ කොද්දෙව්වන් ತಿಬ್ಬೆ ಬೇಫಳಕ್ಕೆ ರಾಷ್ ಕೌನ್ಸಿಲ್ ತಗೋಗಿ ಮೆಂಬರ್ ಉಣ್ಣ ಸಿಟಿ ಕೌನ್ಸಿಲ್ ತಗೋಗಿ ಮೆಂಬರ್ ಬೇಫಳಂಗೆ ಖ್ಯಾಲ್ ಫುಲ್ತಂಗ್ ಅಮ್ಮ ಹಿಸಾ ಕೊರವೇನ ದಿವಸಿಂಗೆ ತೊ
1: ಇತರ ಬೇಫಳಕ್ಕೆ ಫುರ್ಸ ತರವಾಣಿ ಹತ್ತಿಗೆ ಖಬರ ಫಹು ಖಬರ ವಗುತ್ಕೊಳ್ಳಿ ಹುಸ್ಕೊಲ್ಲಾಣ ಮೇವಗುತ್ ಹತ್ತಿಗೆ ಖಬರ ಮೇದೊತ್ತಿ ಬೇಫಳ ಬದಲು ಕುರಾಣಿ ನಸಾತ್ರ ಶೀತ್.

0: ලෝබිින් ගේතෝ අනක සවමන්න බේ ලකා ගුලි ම
1: හස්තාමලෙකුම් සාහිර බාජ්ජර හඳුන කේද කීනෙත්තෝ හල් රේඩියෝයා කෑරේක තොති හුන්නවි එමේ මවහා ඩොකොත් දුරජ්ජෙහි වඩා නූනේ අඩුමඩු කොල්ලම්වා
0: ෆෝනු අඩුවස්ස වල්ල ආගුණම ගඩ ඉතෝ දහ ඔවුන මෙත්මි දක්කා වාහකයකි රට කොන්සිල් තක සිටි කොන්සිල් තකුන් රසුගේ තරගී අකුරියරුමකුර විධාන කන්දතකිකු බෑහියකු වත ඛයාලකි බීමග තිකම් බොඩු රශෙත්තෝති
2: බිමග තත්තිකන් හා බොඩෙන්නු එකම හිසාාවක බොඩු
0: හිසාාවක්
1: ජාග එබත්තුව මිහාර අද හුස්බින් එබත්තුව අද ගෝති
2: බොඩු සග තංගඩ හිතාාව යුත්
1: ගෝති නුදේ බොයි හම
2: ආදකුණුදාදිගෝච්චේ
1: ඒම තිකහල්කංකන් කුරම් විය දෙත්ත
0: හුළඟ වරාතත්තෝසි
1: දෙන් හික්ගිතනු ගෝති දෙනු ආදෙන්
2: එතා හම ගෙදුර වලාගෙන ආබාධ හම උපදම්යනු එතා
0: එතන් තරගී කුරම් වී දොත්ත
2: තරගී කොන් එතන් මේ ගෙදුර වලා එත මිනිහුන් මුලය ගොත සම තයාරුක් එහෙ නසකන් හදම් මියනු එත සම රසුග බයි වීය නිරසම කවුන්සුරුන් කුරන්න කළො කමින්
0: දොත්ත කොන් රසෙත්තෝති දායර
2: මී මීමටල දිග්ගරේ මී
0: දිග්ගරති දොත්ත
2: රිහාකුර දිග්ගරේ මී
1: කීන තොමි රස්තර සාෆ් කුරුම් ගේ කංකන් ඔන්නනි අනේ දායරු
2: ආස්කුණු මොකන්දත හා වරබ් බරාබර
1: කවුන්සලන් තෝ හින්ගණි මේක
2: එකන් හින්ගණි කවුන්සලු මේ අංකෙන් බැරි මේ පුනේ
0: අංකෙන් බැරි දත්ත
1: WDC දත්ත
2: WD ඔන්නේ හප්තාකු රසුගේ කුණිනුකහා මගේ නුකහා ගෝලි නෝන්නා
0: නෝන්නා දත්ත එමෙ ظاہر දෙකම බෑම් ෆලෝ වනි දත්ත කවුන්සලු මොලම්
1: කරාතක විතොටෙල්ල
0: ආ දැන් හික්කේ බිමු ගෝති දිනුමා දත්ත
3: අලගොඩගේ දිස්ත්‍රික්ක ප්‍රතවවාහකයකි කොම්මෙ පාටියේ කොම්මෙ කවුන්සිලේ ගොත ඒරෙ ගන්න සරුකාරක ගොණිගින් උඩෙන්වි ඉගේ සරු රසුගේ තරක්ගයක් වලා මසක් ඇත්තවග සරුකාරා ගොඩිගින් කංකමව සරුකාරා මස්වරාකු සරුකාරා යෙදිකින් ගිරසන්තක් කොරවෙන අදි බජටේ ගොතස් දෙංවෙස්කමකි රසුගේ මේ තරක්ගීයක් කොරා සන්තත්තවග රයිගතුන්ගේ මස්වරා හෝද දෙංවෙක්කමකි රජරුක මිහාරමි කවුන්සිල බදවී පදවීරුග මරක් ගිනම් මසක් ඇත්තක් රජරුක හුන්නානේ ෆශාප කුරියක් දා මසක් කතා කුරියන් නොගො සුට්ටි පහුරි කන්තත්තක් අදින් අපද වෙස්සේ ගොතා හුන්නානේ දැන් එහෙන් හුරි කන්තත්ත ෆශාප හුරි කන්තත්ත තම මිහාරෙකේ ගොතා සදියව් වෙස් නගල කුරියක් ගෙන්නම් මිද නොසරි හුරි කන්තත්ත සුට්ටි පහුරි කන්තත්ත මිහාර දැන් මිහවුණු ආ කවුන්සිල දැන් හම හම ජෙහිලාගින් අදින් මිහත් දුවේ හොවා කුරි දැන් හම ජෙහිලාන් එමිහින් මේ කන්තත්ත ශේෂයතෝ මසක්යක් කුරම්දි සරකාරා ගොඩිගෙන් සරක දැන් ඒ හවාල කොසෝතියම කුම්පුඤ්ඤක වල්කජ හවාල කුප්පයි කුම්පුඤ්ඤක වාහක දක්කාගෙන් කන්තත්ත ශේෂයතෝ මෙල් කොම්මි රහෙ ගයි සම වරම් මදුර රහෙ ගරෝණි හුන්නානි මෙහෙ ගයි සොබු ඉබහුරි හුට්ටි පෝරි කන්තස් කුරිය දා මසක්කත් තස් බෑවර මසක්ය ඉබහුරි දැන් ඔයකම කි මිහාරු අලස් සමි සරං මිහාරු සරං හුන්නානි හුරිහ රහෙ ගයි සති ඉතුර පරං දිහෙ කන්තත්ත වෙසේ අබද වෙස් හුන්නානි එහෙන් උරි කන්තත්තක මේ සරුකාරුව කමාබෙහේ ඉදාරත්තක මස්වරා කොග්ගෙන් දයියතුන්ගේ සියාවා එකු එකංක පශම් වාහාවහම් මසක්යක් පුරම්දි ඉගේ දෙංවක්කමකි රසුගේ කන්තත් රසුග මිහිරි ಆಮ್ದಾನಿ ನಿಬೆ ಸಂತತ್ತ ಮಿಹಾರ ಮಿಡಾಶು ಕಬಿ ಸೆಬಹುರಿ ಹುಯ್ಯ ದೀಪ ಹುರಿ ಬಿಂಗ್ ಕೊಮ್ಮೆ ಸ್ವರಕ ಮಾಗಿನ ಅನ್ನೋ ಹಿಂಗೆ ಬೇರು ಮೀ ಬೇರು ಇನ್ವೆಸ್ಟರ್ ಉನ್ನ ಬೇರೆ ಮಿಕಿಯಾನಿ ರಸು ಮೀ ಹುಣ್ಣೋ ಹೆಮ್ಮಿ ಹುಣ್ಣದ್ದೆ ರಸುಗೆ ಮೀ ಹುಣ್ಣ ಸೆಬಹುರಿ ಕೊಮ್ಮೆ ಸ್ವರಕ ಕುದಿ ಕುದಿ ಬಿಂಗ್ ಸಗ ಹೆಂಗೆ ಹುಯ್ಯ ದೀಪ ಮೀ ಜ್ಯೂಸ್ ಪೋ ಹಟು ಕಹಲ ಇಚ್ಚಿ ಹದಂದೆ ಅತಿರಿ ಮಾತಿ ಎಷ್ಟು ಹೊಸ ತಕ ಬೇಣು ಕುರ ಎಹೆಂ ಹುರಿ ತಂತನುಗೆ ಬೇಸ್ ಕುದಿ ನುದಿಬೆ ತಂತಾಗ ತಂತನ ದೇತರೇಗ ಎಮ್ಮಿ ಹುಣ್ಣ ದೇತರೇಗ ಪಿಯವಳ ವಳ ಎ ತಂತನುಗೆ ಕುಲಿಬೆ ಸೋದ ಸೌಸಿಕ ಮಸ್ಯಾಕ್ ಕೊರಿದಾನೆ ತರಗ್ಗಿಯ ಸಮ ಎ ಆಮ್ದನೀಯ ಅಣ್ಣ ಒನ್ನ ಎಚ್ಚೆ ಎ ಒನ್ನಣಿ ಹುಟ್ಟಿ ಫಹೆಮ ಎ ಬ್ಯಾ ಹೋದಂ ಎ ಬಜೆ ಹೆ ಮಸಕ್ಕಕ್ ಕೊರ ಇರರುಗ ಸಳುಗಣ ಮಾನ ಮಾತಿನಿ ಫಳುವೆತು ಬೆಬುಹರಿ ಕುದಿ ನುದಿಬೆ ತಂತಂ ಕೊಮ್ಮೆ ಸ್ವರಕ ಇನ ತಂತನು ಕುದಿ ದಿಬೆ ದೆಂ ಎಕ್ಕ ಮಾಸಿ ದೆಂ ಅಲಂ ಹಮ ಹುರಿ ಹುಸ್ಬಿಂ ಕೊಳ ಕೊಳ ವೆ ಸಮ ಮೀ ವ್ಯಾಪಾರಿಗೆ ಉಸೂಲು ಹಮ ದೆಂ ವಿ ರಸುಗೆ ಮೀ ಹುಂ ಬೇನು ಫತಿಬಿಯ ರಸುಗೆ ಮೀ ಹುಣ್ಣ ದೆಂ ರಸುಗೆ ಮೀ ಹುಂ ಬೇನು ನೆತಿಯ ಬೇರು ಹಿಂದ ರಸುಗೆ ದೆಂ ವ್ಯಾಪಾರಿ ವೆರಿನ ಇನ್ವೆಸ್ಟರ್ ದೆಂ ಮೆ ಕಿಯಾನಿ ದೋ ನಿಕಾಮ ಮೀ ಹುಣ್ಣ ದೆಂ ವಿ ದಿಗೆ ಸಂಕಂ ಕೊರಂ ಮೀ ದೆಂ ರಸುಗೆ ಸಾಫ್ ತಾಹಿರು ಕಂ ವೆ ಮೀ ರಸುಗೆ ವರ ರಂಗಳ ಕುರಿಯಾಗೆ ಬದೆ ಮಿಹಾರ ಹಿಂಗೆ ಮಿಹಾರ ಎಂ ಕಿಯಾನಿ ದ್ವಸ್ ಕೊಳೆ ವೆಜ್ಜಿ ಮಿಹಾರ ದೆಂ ಕುಣಿ ಕುಣಿಗೆ ಕಂತ ಕುಣಿ ಮೀ ನತ್ತಾಲಮಗೆ ಕಂತ ವೆ ವರ ರಂಗಳ ಕುರಿಯದ್ದೆ ಎಕಂ ವೆ ಸಮ ಮಿಹಾರ ಎ ಗೆಂದ ಉಸೂಲು ನೋಣಿ ಅವರಿ ಸಂಕೊಳೆ ರಂಗಳ ದೆಂ

දුව හකුවේ සඳහන් වුණ තේනේ කරන්ට් බිල් ෆෙම් බිල් ෆෝන් බිලකස් දහින්න වාන් හඳාම් වෙස්සුරේ වගුතුම් වගුත ෆහිපේ මෙදුරිකෝ ෆෑසාවෙස් ට්‍රාන්ස්ෆර් කුරවේ කෑගෙන් බිල් කණ්ඩාලාෆ පේමන්ට් රික්වෙස්ට් වෙස් ෆොනුවේ සාලි දෝ ගේමෙන් ගේ රීචාර්ජ් වෙ සම ෆහිපේන් අන්ලිමිටඩ් රීලෝඩ් අදිරාස්ටස් ෆෑසාගේ හුරිහා මුවාමලාතේ ෆහිපේ මෙදුරිකෝ ෆහිපේ වරක් ෆහිපේ

0: මේ ප්‍රග්‍රාම්ගේ මෙයින් ස්පොන්සරකි ෆහිපේ.
1: ආමගොත ගාන්නකි වරන් හඳාන්න තේ මිහේ බයි දොස්තෝ ඛාන් අනේ බෑ දොස්තෝ ෆොනොන්ජේ මෙල්ත ෆොනොන් බර්ත්ඩේ සේ හඳාන් කුරන් අදි මා උඳගු කමේ එකමුකු බිල්ත දක්කන්ත දුව හකුවස් හඳාන්න උන තේනේ කරන්ට් බිල් ෆෙම් බිල් ෆෝන් බිලකස් දහින්න වාන් හඳාම් වෙස්සුරේ වගුතුම් වගුත ෆහිපේ මෙදුරිකු ෆෑසාවෙස් ට්‍රාන්ස්ෆර් කුරවේ ಕ್ಯಾಗೆನ್ ಬಿಲ್ ಕಂಡಾಲಾ ಫಾ ಪೇಮೆಂಟ್ ರಿಕ್ವೆಸ್ಟ್ ವಿಸ್ ಫೋನ್ವೆ ಸಾರಿ ದೋ ಗೇಮಿಂಗ್ ರೀಚಾರ್ಜ್ ವಿಸ್ ಸಮ ಫಹಿ ಪೇಯಿಂಗ್ ಅನ್ಲಿಮಿಟೆಡ್ ರೀಲೋಡ್ ಅದಿ ರಾಸ್ಟಸ್ ಕಾಸಾಗೆ ಹುರಿ ಹಾ ಮುಅಮಲಾತೆ ಫಹಿ ಪೇ ಮೆ ದೊರಿಕೋ ಫಹಿ ಪೇ ವರ ಫಹಿ
2: ಉರುವಾನಾ ಸೈನ್ಸ್.

0: الله وبركاته مي مي دوغه مي نوسين گه بددومغا مي مي هار تيبه فلونتي فنوडानه وني مي منستري گه ما منديت الگندا مي مسكه كورن حواله في دائره ديم مي دو مي گه ترين الگوندو مي گست مي كورني اني انرجي انرجي افشنسي اگوله گوتوم مي ادائره به گوتوم الگون مي كورموندا مسكه تکا كوريا پلان کو فوري مسكه تکا گوله گوتوم مي انگوडानه وانه මේ හකත උපෙද්දුමා හකත මේ සමකාර කරනෝ නියමං එනර්ජි එෆිෂන්සි යකි අලුගොන මේ මිනිස්ට්‍රි බදහට්ටුන් ගෙන්දා කමෙන් දෙන් හැමයකෝ මේ එමෙ ෆොලාදාරා ග රිනියබල් එනර්ජි කරනදා ඉන්වෙස්ට්මන්ට් තකි වෙස් අලුගොන මේ මේ උසාරාග බදහට්ටුන් දා කමෙන් දෙන් හඳු ෆොල හොන්නානේ මේ අහඳාන දෙහස් තේවි හොව මේ රේසල් ජුම්හුරිය අවලං කරවවා වනි 33% මේ රිනියබල් එනර්ජි දිව්‍ය රාජ්‍යයේ කරන්ට් උපෙද්දුමුගෙ මේ අමාසේ 2018 මේ කණ්ඩායම වාපණි. මේ අයගොල්ලෝ ගොතුම සල්ගොන් මේ මිහාර කොරමන්දා මාසෙකත්තක එළඬ දෙන්නේ කියා හිසාවකක්කන් අල්ගොන් මෙන්නම් හාසල 400 දෙන් අදී ബാക്കി ඔයි බෑ හාසල් කොරමක් කොරමන්දා මාසෙකත්තක හැමයායකෝ මේ එනර්ජි එෆිෂන්සි ගවස් අල්ගොන් මෙ මහර කොරමන්දා මාසෙකත්තක මේ කුරිය රේ ෆෝරි බයි මේ කන්තත්තක ගොල්ලෝ ගොතුම මාළුමත් ෆෝරකල්ලන්. දැන් හැම කුරියෙම සෙහෙන් නිවුස් කොන්ෆරන්ස් තැකේ ගොත මිකමුගේ ටෙක්නිකල් මාළුමත් අල්ගොන් මේ මිනිස්ට්‍රීගේ කම බෙහෙ ගුලේ බේෆුලොන්න මේ හවල් කොල්ලාන එම අල්ගොන් හම් වරබොඩන් එදෙන් තිබේෆුලොන් වී හැවස් මේ ඒ ප්‍රෙසන්ටේෂන් උම් වෙස් මේ සුවාද නැගෙන ගොතක මේ විස්න වැගින් මේ ප්‍රෙසන්ටේෂන් නම් මේ කන්සන්ට්‍රේට් කරවියා නෝනියම් මේ දායරා ගුලේ ගොතුන් හම ඉතරන් එහෙන් තිබේෆුලොන් වෙස් දෙවම හොරි හොසකනි සුවාදන්නෝ ඛියාලන්නෝ මේ සොතියාම අල්ගොන් මෙන්න හම ඒති මේ මෙදෙන අල්ගොන් මගේ මසකත නෝනියම් හම තිබේෆුලොන් පරාතුම් වෙස් කන්ට්‍රිබියුෂන් දේ ගොත කුරවිදාන කන්තත්තක විජ්‍යාම ක්‍රියාල දෙවැක්කම විඤ්ඤාම අලුගුණ මෙන්න ගේර මේ මාසෙකත්ත හොක අලුගුණ මෙන්න මේ ඉන්කෝපරේට් කරවෙන් එම මේ ප්‍රෙසන්ටේෂන් එකෙන් කුරියද්ද අලුගුණ මේ මිනිස්ට්‍රිගේ ඩිරෙක්ටර් ජෙනරල් අහමද් අලි ආවා කොලන්
1: ශුක්‍රියා මිනිස්ටර් දැන් මිනිස්ටර් අවිදාන අලුන්ගේ මිනිස්ට්‍රිගේ ඩිරෙක්ටර් ජෙනරල් අහමද් අලි අලුන් මාසෙකෙක් කරණි එනර්ජි ඩිපාර්ට්මන්ට් එක then ministers faha korwa farmenge ministry ge mandate ge himene ek daaira ta ek tere ge himene ni timawa chimaya korakka tir kurma mousuman anna badalta ka kuni manage kurma hakata fena narudama ge masekketta then ministry ge dashun hinga ane office ta ke vesure ek tere ge himene ni malus madul dekunu bri biosphere reserve ofiha environmental regulatory authority Maldives meteorological services utility regulatory authority දෙන් මිනිස්ටර් ෆා කරවි හැමියද අල්මෙ මේ ප්‍රෙස් ක මේ මාගඬු ගොතෙක්ව බලාලානේ හකටාගේ දායරෙන් හකටාගේ දායරෙන් අල්මෙ නම් මේ කුරෙවෙනි කොන් කොන් කන් කමෙතෝ මේ ප්‍රෙසන්ටේෂන් කුරිය දායරු තියබේ ෆ්‍රොන්න එංගෙන් දාන මේ එම් ෆ්‍රොතමස් හකටාගේ දායරාගේ වාහක දෙක්කම කුරෙන් අල්න හිවණි මුහිමු කමකන්නේ ගෙයි හකටාගේ දායරා

0: අන්න බෑරි වේකහ වරගින හරකයක් ඒක තෙරෙහි මනාලයාගේ මේ පුරියන්නේ කියන්නේ.
1: ඉස්රවෙන්ගේ හවීර් දැන් කොටකු දෙන්න.
0: කොටකු දෙන්න මම හැම කොටකු දෙන්නේ මාලි පෙරේඩ අධියේගේ තුරන් අධි මේ කොටකු දෙන්නේ හවීරු. ප්‍රෝග්‍රෑම් එකේ මේ වගේ දැන් කොටකු දෙන්නේ හවීරු පොඩක් මේ හසු කොදෙන කොටකු දෙන්නේ කුලිවරා එක එකිකා උමුර් ෆරාග් එක උමුර් ෆරාග් කු දෙන්නේ එක කුලිවර තමයි මනාලයාගේ.
1: ඉස්රවෙන්ගේ හවීර් කොටකු දෙන්නේ හවීර් දැන් කි උමුර් ෆරාග් බෙෆුනව සෙබොතේ අල්ගොමින්ගේ සංකාෆි කුලර්ත කොන් කල්කුලර්ත කේ බුරුතු.
0: ගාෆි කුලියොත් කරේ මෙන් හම මී අම්කෝ මී පොඩු යුත්තෝ කමි කුරිය කෙන්දාලු මෙන් අබදස් මස්ට්‍රේස් මස්නේරු අවම මිකේනි දෙන් ඒක තමයි ගාෆි බොඩ් බෙල්සෝ යා අනේ මී ඊදු වේතු මාදීවමා මී ඒ ගිතර දෙන් අවම මී ෆාර හම වර හස් කො එන් අර්ථ ගාහිලා පරු මෙන් දික්කරු ලංගිරි මී කොලෝගා ඊට දෝහගේ රේ හුරිය ගෙන්දාන් වෙෆොන්
1: මේ ඊට කුඹුරුදුක ඔබේ තෝ මියර් ආර්ගුමෙන් කරජ කර බය රඩස් කුරා එරස් එරඩස්ක හාස ආද කාදතක හාස ගොම රෂක සොල්දාන් එරෂක හාස කන්තතක හාස කුළුවර මි මේ හුරෙ එගොත ෆා කොල්ලෙවෙ රඩස්ක ෆා කොල්ලෙවෙ කන්තත තිබේ ෆොන් රෂක මේ හාස කම කි කවත
0: ඊට ආර්ගුමෙන් රෂක එහෙන් සී දහින රෂා වකින් තෆාතු කමෙන් එන් මේ කොළොග බොඩන් අවමෙන්ගේ මේ බේරු මේ ඔන්න නිදෙන් බොඩ අවමෙන් රෂුගේ මේ මම බොඩ කොළේ උලේ ඉච්චක නේ බේරු එහුමා දැන් බේර හසකුගේ මේ නශානේ සුන්ත දැන් අම්මනි කොළ
1: දැන් ඊතු කේවුන් තෝග තෙරේග කොච්චත උන්නේ ඉතින් කුළු ඊතු උපසුග උන්න කමෙත ඊතු හම කෙක්කුම් ඇදත ඊතු කේවුන් තක වර දුරාලා හම තයි ඊතු කේ දුහග කේවුම්
0: වෙස් ආ දැන් කොළදෙස මේ ඊතු කේවුමු ගවර ගිනවත් කරතන් හදා උලේ
1: හසවතර උමෙතු
0: ඊතු සෑදින් මේ උන්නනි ආමුක බොඩු ජමාතු ගල් මෙන් හම ඊතු නමාද ෆෝග මෙන් දුර එනමස් මේ ඊතු ග හම එක කාල බාවත්ත කනු මේ වරගින ෆරැත්ත කොම් මේ කොලෝග ගුලා රූම් තනෝ දෙබිග එමස්සල් මෙන්න දිමා
1: නම් මිකිනත එහෙම එන් රෂා සියාර කුර මෙහිමානුන බකි බාර වෙන හසකන්ත තක බොරත
0: ආ දැන් වර්ෂ සියාර කුර මෙහිමානුන සම මේදු කුලියස්තු බාර වේ උත නෝමෙන් ඉස්සප්ත නනේ අපච්
1: මියර මේ මේ ආර්ගොමෙන් කිස ගාෆි කුලර ගේතරන් දෙන් හම බොලී ෆුට්සෙල්ලා මේ දෙන් ජමානසර රාජ්‍යක දෙන් හම කුලෙවෙ කුලවර්තන් ඒදත්තු මිදනේ මේ අංගෙන් බෙෆුම සම් පශි කුලෝ මාමිකා කන්ටත වෙස්ති බෙෆුම් ගේ රෂුග මිහර ටීම් තෙන් එකලවා මිදනේ එකත එබොර්තු බෙස්කාලි කල් කුලවර්තක
0: අවමෙන් ඊදුග මිහරුග අනේ බොලී ෆුට්සෙල් ෆුට්බෝල් ඒ වාෂි එකංක කුරියන් මොගෙල්ද අවමෙන් ඊදු බොඩම් මිහස් කොල්ලනි මිදෙන්නේ විහෙන් එහෙනියෙන් හරකැත්තක ෂෝයා මේ ටාස්ක් නිකාද කැත්තක හස්තු ගල් මේ බොඩ දෙන්නේ මේ හින්දුස්තු වමි බොඩ
1: එකල් කුලට දෙත්ත
0: කොලිවර්තක ටෝනමන්ට් එක මිකුරිය
1: කියන්නේ දැන් කුරින් ෆා කුර මිසල්ක බොඩමස් නෙරොන් දෙත්ත පොතේ ඒ බොඩමස් දෙන් මිහාරු දෙන් බොඩ බෙර ෂෝයා දෙන් ලංගිරි ගුරුප් දෙග්ගර් ලංගිරි ගුරුප් ආමාමි කොබයතෝ මිහර එකම මිහර වමන්ද තයාරි තක මි කන්තත්තක
0: මිහර ග මි කොළ ග අර බාර කුරිය බෙදේ දෙන් අර මෙන් මි ලංගිරි ෂෝ දිනම සාස තනේ හෙදුම ග මසෙක්ස් මිහර හම අර බාර කුරිය බෙදේ දෙන් මසෙක් අර මෙ කුරිය බෙදේ දෙ දෙත්තේ දෙන් නි මාය වෙන මස් නෙරු මට්ටක වාංජේ තයාරි ත මි කකු මි වියෝමා මි කණුන් හදන්ජේ පස්සේ දුමාමි මසකෙක්ක මෙහල් කුරිය එන්නේ මස්නෙරුමුග එවලේ මාජිතක මිකංකන් ඒ හැම ඒ මස්නෙරේ දේග මම තියාරුගෙන නේ
1: කොම්බේ තෝ මිකංකමුග මේ උලෙනි රෂගර අයතුන්ගේ තරහීබ් කියන තෝ මිකංකමුග
0: ඉසහරම මාන් සාකල බොඩ අනේ මි කන්සිල් ලබරස් බොඩ මි රෂගේ හැම ආමන්තරෙන් බය කිස්නගෙන් ගින මසකෙක්ක උග මි උලෙනි emahamara shoge horihara yettum me kamuga embo wege mi kuria tani emahamara yettum ge e parlong warok poloko wege mi farmi kidu adatta mi kore gende
1: mai nanda shoga council aiki ga erada shoga hunna jamiyata gulige masake kore mi kala muna itta faha kurma tir shoga mi kala jamiyata ka daur mi dene ki amare ehiter kama weto
0: mi kologa mi ogutu gani jamia harakatere wa jamia no we den ame de kula be mi on mane den kula to be mi hum ni kamo tere ga hama ole ne
1: he ma hori ha rai tun ge wes me hama ba ver hu ma e hitere kama e bar do ma ki ga e men ge e te ge go se ti fa ko ve to ma kin ha so ko den mi rais me rai tun na mi ida ga baveri uma shayet ge harakata kuri agen de umga mi rayitun ge faraton rais ko bato ede kamaki
0: awan ha mara yitun ge kibeng edeni hama huri hara yitun ekatikun de ge kutuga mi idu puri hama kamaya kon ma hama huri ha be flonus wada ge mi huri ha harakata ge spari ge kuri wada na ashe huri ha be flonus e fursat mi otti huro ade sama e bespe flok baaki nokon mi hama ya be flum ve sama mi ga bairi vegen emmen ge idi gotu ga sakke kon ni ma
1: na e ma idu vileri iro suma ki ga alif tal kum burdo ben hama kuda rashi ke vidar det mama den nisbat algo men gran che gran tok tere hama kuda rashi e na ma es mi rashu mi rashu ke ves mi radde ke lobi wa rashu ge idu fa kor be nam wa mi hun ule rashi kom ti fa kor be iro suma ki ga rashter ki net to feni gen dan mi go tal gar me ego ta so bor kol me ki net dilon ta
0: mama mi idu videre det ta ti dal idu videre hama iro suma ko hama ni idu ge harakat tor foria kor pulo to ko fishing dan rahtere no ek de hama ek tralo no ra has ko pa kolam ida dillu matta ka mi polo ge kuram da mas ke mi polo ge stel ko ona fa ka stel ko ge honor veri kudin amille mi paketi hadage mi ek ka hada design ta kam mi dillam be no wa hadage mi mulira dilla do mas ke skuram ne dani
1: ahime edgo talgon mimi bala ahime rashtra virat kurvi avar riti dillon takun riti kulata kun dillif ekiki farmata gumene ruttaka gastaka den adi ekiki gukoteti dalai batayar kore didna board taka chesembima var riti var mi higgam ufamir idakun tibe fon gra besama feshigenda tirashab besama idu feshigenda ne varun ufavir rek kotu kalgum fa kuran de mi idu veduma diun onnani konga dekto
0: ಇದು ವೆದುಮಾದಿ ಮೇ ಮಿನ್ನನಿ ಇದು ವಿಲೇರೆ ಅಶಿಜಾರ ಶೆಡ್ಯೂಲ್ ಕೊಫ
1: ಮೇ ಇದು ಹರಕತ ಫೆಶೇರೆ ಇದು ವಿಲೇರೆ ದತ್ತು
0: ವಿಲೇರೆ ಆದ ಅಶಿಜಾರ ಫೆಶೇರೆ
1: ದೇಮ ಅರ್ಗೋಮೆಂಟ್ ಫರಾತು ಎದನಿ ಹಮ ಕುಂಬರ್ದೋಗೆ ಕುದಿಬೋಡು ಎಮ್ಮೆ ಮಿ ಇರೇಗೆ ಹರಕಾತುಗ ಹಮ ಬಾವೆರಿಬು ಅದಿ ಹಮ ಇದುಗೆ ಹುರಿಹ ಹರಕಾತಗ ಸುರಿಹ ಬೆಫ್ರಂ ಬಾವೆರ್ವೆ ಇದು ನಿಮ ಇದು ನಿಮೆನ್ ದೆಮ್ ಸಮ ಮಿ ಇದುಗೆ ಉಫಾ ಹುರಿಹ ಬೆಫ್ರಂ ನವಸ್ ದಿಬಿಗೆನ್ ದಿಯು ದಾಣೆ ಗೊತಕ ಹುರಿಹ ಕಮ ವೆಸ್ ವೆಗೆನ್ ದಿ ಅರ್ಗೋಮೆಂಟ್ ಗೆದು ಮಕ ಬಕಿ ಹಾಸ ವಾಹಕೆ ಫಾ ಕೊಲಂ ಬೆನು ತು ರೈಸ್ ನಿಮಾಲಮ ಅವ
0: ದೇಹ ಕಿ ಹಾಸ ವಾಹಕೆ ಫಾ ಕೊಲ್ಲಾ ಗಣಂಗನೆ ದೆನ ಹಮ ಎದನಿ ಮಿರಶ್ರೈಯತುಂ ಕ್ವರಿಕಮ ಬಾ ತುಮಾಯ ಕುಮಿ ಇದು ಪುರಿಹಮ ಕುಮಾಯ ಕುನಿ ಮಾಗೆ ರಶ ಗಣ್ಣ ಮೆಹಮಾನನ್ನ ವರ ಪುರಿಹಮ ಮೆಹಮಾನದಾರಿ ಸಹುನೆ ಮಿರೈತು ಹಮ ಫೋರ್ ಕೊತ್ತೆ
1: ಯಾದ ರಶುಗೆ ಅಂಗೆ ಬೆಫುಂಗೆ ಮಿ ಹಮ ಮೀರು ಕೆಕ್ಕುಂತಕ ಆಕೀಗ ಕೆಕ್ಕುಮಗೆ ಮೀರು ವಸ್ತಕ ಆಕೀಗ ನೀತಿ ದಿಲ್ಲುಂತಕ ಆಕೀಗ ದಿವಿ ದಾಳುವ ಹೊರಿಹ ಅಡುತಕ ಆಕೀಗ ರಶ ವರ ಉಫಾವರಿ ಇದಕ ವೆಗಿಂತು ಅಳುಮೆ ಫರಾತು ಎದೆ ನಿಗೆ ವರ ಪುಡ ಶುಕ್ರಿಯ ರೈಸ್ ಅಳುಮನ್ ವಗುತ್ ಕೊಳ ದೆವ್ವಿತಿ ಕುಮುರುದು ಉಫಾವರಿ ಇದಕ ಅಳುಮೆ ಫರಾತು ಎದೆ ನಿಗೆ
0: ಶುಕ್ರಿಯ
1: ಆದ ಓಕೆ ade adukraj program ka algo me fortama me te mi bala li calendar me baga kumpur do gal hai da guligen kuri gen de hama je fa har ka ta ka de mi har fresh ke sam hori har shik ke se bataya ro mande algo me adukraj program ka hama kome do kus me dani rajya grada shak gula le be fuma manda tayari tok malumat ke nestre mo viha ke nera shik ke mi fa malumat ke nestre ta algo me se ke kurana ade algo me program kuri dar kome do kus ma kome se en idara ko no te kome se mo se sa ko algo me grada rayito na de da khidmat tak adi khidmat din magre fa ko tak bismillah ni pala alam ane khidme mi ba kalma mi adami ba khada kalani gaftal tina to kare Dr. Abdul Samad Memorial Hospital and the dialysis ke khidme tak Dr. Abdul Samad Memorial Hospital ke khidme tak me gotun mi har ba khada kalma tak algo mi phone ba to kolani clinical nurse Afia Qasim assalamu alaikum
2: wa alaikum assalam
1: Afia kine to
2: rangalansa
1: ku barashu ke musum kine to mi gut
2: मौसम में बहुत याद वारा आवेगा तो कौन
1: है तो तेरे में अलग में बाहर के तक कल में दुराज तेरे करश कंपोर्ट दो एविडाले मौसम हमारा को है बना कुछ ऐसी कोला देखो ना मिहार थी ना दो आवेदी फिर तो mihar algo me bahak da kalmalani tibe fung hospital unte dialysis ke khidme tabe goto kine to me khidme reifo me onani
2: me reifo me onani me khidme rod matta ka dialysis unit ke namba hai machine hatare nawar hadde fahakan no ta reception ke namba hai machine hatare nawar hadde hatak me ke teren kom number ka gulal mu wes appointment ta mat sama ko ituru maulu mat saf ferry cancer and what ferry tangle last gadi gadi chiyamo sama kom gadi ekwes fattan e be from sadin gadi ek
1: ehm bi ma kit ma efara kitok be fruna mi khid me for ko devene to
2: efara hai mi huna agar men gat hai machine pure mi har ehm bi ma hai mi huna efara for ko devene hi
1: ¿Qué es lo que se llama? ¿Qué es lo que se llama? ¿Qué es lo que se llama? ¿Qué es lo que se llama? ¿Qué es lo que se llama? ¿Qué es lo
2: que se llama? ¿Qué es lo que se llama? ¿Qué es lo que se llama?
1: Ema befulun etwadan no awara khidme tepumka hama investatke dimanu ede
2: investatche dimanu
1: ya ema gaf mi hospital me ziyar korobani attoluke dangadi kon hisab konto
2: attoluke hama me attol ghori arashukun e bhore ba me jage attol tere first balmi hun miharu me bagutu khidme hoda
1: मैं कुछ इतने में होता मोली जुमला देता के
2: मोली जुमला फनर में हूँ तीन दूधी है मैं हूँ ना अतल तेरे पास में
1: हूँ आदि देखिए इतने में होता फिर आज का मैं वकील हाथ से कम इतने फ़ोन फ़ाह कोल दे अम्बे नो तो
2: दें हैं वकील हाथ से कम नहीं कम को मैं हारो दें misara dung hidme libe ti wara lui fase hawe gende bale mi hon me odale se sada me hona den adi wara muhim kam e be e mi har algon me ge nephrologist he ke hidme apote dipe eh kam me follow up kurin mal dan je hon jehono mi hon mi har mal da kan te यार मैं कोलों डायलिसिस आने नेफ्रोलॉजिस्ट भी हैं इधर मैं हम फॉलोअप में कोलों है दे ये भी मैं वाला बड़ो देखा हुआ नहीं देता
1: ये मैं डायलिसिस आता है फिर ना एक किन्हें तो फंसे हुए इंटर
2: ये बे फुल माल दान हो जाए मैं कोलों फॉलोअप है देती
1: अच्छा अब यार वाला बड़ा शुक्रिया इंगे तो अगर मैं ना अगर उसको ਦੇ ਅਲਗੋ ਮੈਂ ਹਫਰਾ ਤੋਂ ਹਮ ਮੀ ਦੇਨੀ ਹਮ ਮੀ ਖਿਦ ਮੈਂ ਤੇ ਵਿਦਾਲੇ ਫਣਾ ਰ ਬੇਫੁਲ ਮੈਂ ਹਰ ਦਿੱਤਾ ਖਿਦ ਮੈਂ ਹੋ ਤੋ ਮਗੇ ਤੋ ਨੇ ਬੇਫੁਲ ਨੋ ਵੀ ਹਾਸਲ ਵੀ ਫਸੇ ਹਾ ਕੋ ਤੇ ਹਮ ਖਿਦ ਮੈਂ ਫੋਰ ਕੋ ਦੇ ਮ ਕੋਰੀਆ ਕਮ ਇਸ ਹਮ ਜੇ ਕੇ ਦਿਉ ਦੇ ਤੇ ਬੇਫੁਲ ਤੇ ਤੇ ਵਾ ਖਿਦ ਮਤ ਟਕਾ ਵਾਰ ਪੁੜ ਸ਼ੁਕਰ ਅਦਾ ਕਰੇਂਗੇ ਤੋ ਹਾਂ ਜੀ ਸ਼ੁਕਰੀਆ ਵਕੀਲਾ ਅਦੇ ਖਿਦ ਮੈਂ ਮੀ ਬੈਗ ਦੇ ਮੈਂ ਅਲਗੋ ਮੈਂ ਮੀ ਵਾਹ ਕਦਾ ਖਾਲੇ ਗਫਟਲ ਤਿਨ ਤੋ ਹੁਨਾ ਡਾਕਟਰ ਅਬਦੁਲ ਸਮਦ ਮੈਮੋਰੀਅਲ ਹਸਪੀਟਲ ਦੇ ਡਾਇਲਿਸਿਸ ਕੇ ਖਿਦਮਤ ਤੱਕ ਦੇ ਹਫਤਾ ਗੁਰੀ ਹਾ ਤੋ ਹੈ ਕਿ ਸਿਦ ਮੈਂ ਫੋਰ ਕੋ ਦੇ ਵਾਹ ਕਦ ਹਮ ਯਾ ਕੀਗਾ ਹਮ ਕੋ ਮੈਂ ਗੜੀ ਕੇ ਸਿਦ ਮੈਂ ਫੋਰ ਕੋ ਦੇ ਵੇਨ ਮੈਂ ਕੋ ਤੋ ਜਮ ਲ ਫਣਾ ਰ ਬੇ ਫਲਾ ਕੋ ਡਾਇਲਿਸਿਸ ਕੇ ਖਿਦਮਤ ਹਸਪੀਟਲ ਨ ਬਹੁ ਤੋ ਮ ਗੇਂ ਦੋ ਦੇ ਹਮ ਕੀ ਫੋਲੋ ਅਪ ਮਾਲੇ ਵਡਾ ਨੋ ਗੇ ਹਰ ਹਸਪੀਟਲ ਮ ਸਿਦ ਮੈਂ ਹੋ ਦੇ ਵੇਨ ਕਮ ਮ ਫਾ ਕਰੇ ਬੇ ਮੈਂ ਹਰ ਗੜੀ ਹੈ ਤੋ ਦਿਹ ਗੜੀ ਹਮ ਨੇ ਚ ਮੀ ਦੇ ਵੇ ਰਾਜ ਚੇ ਗੜੋ ਇਤਰ ਬੈ ਤੇ ਕੇ ਕੀ ਅਲਗੋ ਨਾ ਨਿਕਾਸ ਕੋੜੇ ਰੁਕਲੇ ਤੇ ਪੱਤਾ ਕੋਲਾਨ

එම්මෙරිවෙති වාහකත තිමන් රස් කලාන් කලේ ෆාන කියා දෙව්වම එයි තිමන් රස් කලාන්ගේ කලේගෙ ෆාන මෙ කුරුවාන් වහේ කුරෙවී කුරෙව මුන්නෙ ඒගෙ කුරින් කලේගෙ ෆාන් එ වාහකතන් නොදන්න මීහුන්ගෙ තෙරෙන් වී නම වෙහෙ.

අදි එකලේග ෆාන කොමීස්කොළු වීදිිෆාවනී ෆොරගහුන්නම එකඹලේග එහෙදී දුගෙ අදි එකලේග ෆානුවනී තෙදවරින් ගෙතරෙන්නේ.

විදාළවි අලුගෙ වෙරි රස්කලාක් තිමං අලා කුරුම එවුරෙන් එ එදේ කන්තක වුර ජලුගා හයියරුවුම් වෙස් තිමං අලාය ලොබවිතික මා බොඩෙ අදි ඉබරස් කලාන්ගේ එවුරෙන්ගේ මකරුවෙරිකං තිමං අලාගේ කිබෙන් දුරු නුකරෙ විනම තිමං අලා එවුරෙන්න ලෙමිගෙන් හිඟෑදානෙතේ අදි ජාහිලුන්ගේ තෙරින් තිමං අලා විදානෙතේ.

0: අදි රසග ෆානග ಖಾදිමුන්ගේ තෙරින්වා දෙකුජ්ජකුවෙස් එකලේ ෆානග අරුහුගා ජලලෙවුනේ ඒග තෙරින් එකකු දෙන්නවි හම කෂවරුම් රා හෙදම තිමම් මේ විස්කදුරුන් දිය ෆෙලාති තිමන් නායන් හුව ෆෙනුම් ෆෙනුනේ අදි අනෙකකු දෙන්නවි හම කෂවරුම් තිමන්ගේ බොලුගා රොෂිතක බහට්ටාගෙන් දැනිකුම් දූනි එයින් කාති තිමන් නායන් හුව ෆෙනුම් ෆෙනුනේ මිකමග මාන තිමම්මෙන්න කලේග ෆානු විදාළ වෙ දෙවාශෙ හම කෂවරුම් තිමම්මෙන් කලේග ෆානු දෙකනී එහසාන් තෙරින්ගේ තෙරින්වා බේකලවකම්ගේ
1: කීරත් කුරවාන්ග දිවේ තර්ජමයි දෙම මි ගෙනස්තිනී සූරත් යූසුෆ් ෆෂෑගෙන් එ සූරත්ග තිරීස් හවන ආයතු ගෙනියල තර්ජමා විදාළ දෙවා ෆවනි ඩොක්ටර් මොහම්මද හනීෆ්
2: ඉල්මි නූරුන් හිත්තං ආරෝ කුරුවා දෙදුනියගේ වාජ්‍යවරිකම මගු දක්කාදේ
3: තුළහෙෝ ෆුතුන්තෙරි උෆාවිරදිරුල්මකක් රාස්ථ ෆහිකොත්තේ
2: උම්මීදු ආකොද්දී එකනිවෙරිකං ෆිලුවාදේ
3: දිවහිරාච්චයගේ අඩු
2: එංහා සතරසේක සාලිස් නුවයි කිලෝහට්ස් මීඩියම් වේව්
3: අටිහ නුවෙන් මෙකහත්ස් FM බෑන්ඩ්.

0: قومائی دینٹکا وانمے فدا خدمتن اولا مثالکما وانمے لبے عبرت
1: جوا فضا کا متھا فتورم امان کم میہیں مشیارو کا دمیتی بینی ابدو میں حمایتو کا
2: කොම්මේ උමුරක
3: කොම්මේ ෆන්තියක
2: කොම්මේ ගින්තියක දිවෙහි රාජ්‍යයේගේ අඩු එංහා 440 නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව්
3: අඩ්ඩි හනුවේ මෙගාහර්ට්ස් FM බෑන්ඩ් ගඩි මිහර හවීරු හතරු ගඩි 15 මිනිට් අසමුන්තිය ගෙන්දවණි දිවෙහි රාජ්‍යයේ ගඩු
4: Fanos.

0: හුරිහා ස්වාතයගේ ජවාබ් එ ප්‍රග්‍රාමකු.
1: සකයි
2: හෝමදුගේ හෙඳුනු දිහකටි තිරීහුන් රිපීට් හෝමදුගරේ දිහෙ ජායරු අදි හොනිහිරි දුහුගෙ මෙන්දුරු එකෙක් ජායරු
3: ඉං හා සතරස්තියක සාරිස් නුවෙක් කිලෝ හට්ස් මීඩියම් වේබ් අදි අඩ්ඩියන්ුවෙන් මෙග හට්ස් එෆම් බේන්ඩ් හමයිකනි දිවී රාජ්‍යය ගැඩු
4: ැරීනකි අමානාති කොම්මි කුජ්ජක මෑම්භ ෑන්ගෙ ලොයිපා අලාලුම් බේනුවේ රක්කාතිරිකමා හිමාය බේනුවේ කුඩකුදින්නකි අලගොන්මෙන්ගේ හිතුකිතිරුම් එකුදින්න මුොලි ආයිලායා මුජ්තමෝගේ එම්මිගෙ ලොයිපා අලාලුම් බේනුවේ රක්කාතෙරිකම හිමාය පේනුවේ
5: මිජහුණිය කන්තක දෙල් ආහික නු මෙතනු එම්ම ඉංචි විස්කුරියක ජස්සාදවක නිවරු නුකුරියයා මී පිකප විස්කුරියක නුජයන්
6: එක්ස්කියස් තංකොල තක්ක ානන්ත
5: දත්තා මවිස් මෙවල නව තංකොල නොදිවිගන්න
6: අහරගේගේ දුරුමතීගේ තිීනී තියපුර තංකොල කුරිය වෙස් පහත වෙස් ජස්සාදම අහනගිය වදවේනි
5: එහන්ත සොරි
6: දැල්ලා සමා තිතා ඉඳගෙන් කෝචෙත්ත කියවේනි බේරුන් ගෑ මේවේ අඩුපක් ගඩුම් ලාහිකෙන්නු කියවාක
7: මම්මා වකි මච්චන් එරියස් කියවේත ජෙහිකෙන් හුරිගෙන් ලවජහා ශෝකුල අඩුනුන් එහෙන් අඩෙන්නේවේ අති ඒගේ මතීබෑ හද අඩුපක් ගණඩා හැති බොලුකරිස්සායබ
6: දෙන් කී කුරාණි දැර්ෆලා එහෙලි කුඩමිහ ඉරුකොල නුවන් නින්දවා පමින්කුමැලි සිහාරය අදමිවුලුනි ඒන හේලම් වෛර නමාද වෙස් අර
8: හමහිම මාහෝද පෑම් කරම කොම මීහකුවෙස් එමීහෙක්කේ ෆර්තිය සිල්මා අදා කුරම්වා
9: රාජ්‍යගේ කොම හිසාබ්ග හුරිගෙන් වෙස් එවෙස් අගේ දෙකුම කාණුලා පිසන්ගේ චෙරල්ත ෆෝනු අඩු හලා බලාලුම ෆසේහ ගොතේ
10: පම් එයා
11: දිවේරාජ්‍යයගේ අඩා දීනුගේ අඩු අදි දිවහි එෆම් වෙස් අඩු හාලවේන
9: ටීවම් යෙස් ටීවී අදි පිසම් නිියසිස් බලාලවෙන්
10: පිසම් එයා
11: අයෝස් අදි ඇන්ඩ්‍රඩ් ෆෝන් තකුන් ඩවන්දෝඩ් කරවේන
9: පිසම් එයා
11: අවහ ෆෝන ඩවන්දෝඩ් කරපා
12: කොම්මෙ උමුරක
13: කොම්මෙ ෆන්තියක
12: කොම්මෙ ගින්තියක දිවෙහි රාජ්‍යයගේ අඩු එංහා සතරසයක සාලිස් නුවේ කිලෝහට්ස් මීඩියම් වේව්
13: අඩ්ඩිහනුවේ මෙගහට්ස් එෆ්එම් බෑන්ඩ්

0: තේසේ කීර්තකුරුවන් මෙහරුගඩින් හගඩි විහි මිනිට් මේ දිවිරාජ්‍යගඩු දිවිරාජ්‍යගඩුන්ද මෙගඩි ගල්ගුමෙන් කුරිකෙන් දානි හිදඇත්කමක් ප්‍රග්‍රම්
1: හිදායතුගේ මගුදා.

0: එංහා සතරසයක සාලිස් නුවයි කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහට්ස් FM බෑන්ඩ්
1: දිවහිරාජ්‍යයක අඩු ෑදායන ගෙල්ලුම් ගුරිකම කත්ති කුරවේ බේකාර හරතාමෙදු විස්ථාලමාහිංග

0: කෙවුම්ග ඉතුරුෙහිය.
1: රේඩියෝ මුදරිස් සානවී දිවෙහි.
2: දෙදැකි වාහකයා බේගොතුන් හාලතුගේ.
3: වාහක හාලත් මෙවර කුඩු නොබෑකො මානකුරවනිය. මානකුරවනිම වාහක එක්කොන් නොබෑකොල්ලාන.
0: රේඩියෝ මුදරිස් විහාරු YouTube චැනලුම් කොම්මෙ වගතකුස් අඩු හාලිවේරි. දිවිරාජ ගඩුගේ YouTube චැනල් අවහ සබ්ස්ක්‍රයිබ් කොළවා.
4: මිදෙන් කිහා දෙරකමේ අහන්නේ තිවාහකෙන් අඩුවහක බේනු මෙ විස්නු
5: එම්මෙ ගද මිහකී රුලිවරි කමයකු මිහුන්නා කුරුමත්ලාන් කරේ මිහා එන්නු
6: එම්මෙ කෙරේ හිව්වරු ගද මිහකී හුතුරු බහුන් එහෙම් මිහුන්නා මුආමලාත් කුරන් කෙරේ මිහා එපිස්නු
5: රුලි අන්න හිඳු රුලීගේ මච්ච ගදව නොගණවේ මිහායි ෆිඬියේ බලිකෂි මිහේ
7: ಸಲಾಮಾ ಸೊಲವಾಲ್ಲವಿ ನಬಿ ಕಲೆಫಾನ್ ಹದೀಸ್ ಬಸ್ಫುಳಿಗೆ ಮಾನಗಾವೆ ತೇಬಾ ಮಿಹುಂ ಕುರೆ ಎಮ್ಮೆ ಗದಫದ ಕಂಬೊಡಿ ರುಳಿಯನ್ನ ಹಿಂದು ಎಮಿಹಾಗೆ ನಪ್ಸುಗ ಮಚ್ಚ ಗದವೆಗೆಂ ಫಿ ಮೀಹಾಯೆ
6: ಕೊಮ್ಮೆ ಕಮೆಗಾವೆಸ್ ಅಹರಿಂ ಎಹಿ ಮೀಹುನ ಕುಡಿಮತಿಲಾನಿ ಹಿನಿತು ವುಮಾ ಎಹ್ತಿರಾಮಾಯಕು ಎಹ್ತಿರಾಮಾಯಕು
8: ඒ මාමර කොන්තක
2: අහල් මිදනි ටෙක්ක දුනියා
9: මරහබ තියාදවනි ටෙක්ක දුනියා මේ සයින්සා ටෙක්නොලොජි ෆක්කා වෙපාවා දුනියේ මිතනු ආ හොදුන්තක ආ ඊජාත ද ෆින්නා A world of technology come join
10: ಹೋಮ ದೋಹುಗೆ ಹೆಂದುಣು ಅಗ್ಗಡಿ ತಿರಿಹು ಅದಿ ಬೂರಾಸತಿ ದೋಗೆ ಹೆಂದುಣು ದಿಹಗಡಿ ತಿರಿಹು ಮೀಗೆ ಇತುರು ಹೋಣೀರು ದೋಹುಗೆ ಹೆಂದುಣು ಅಗ್ಗಡಿ ತಿರಿಹು

0: මේ දන්නාඩෙත්ත
1: අදි අගෝ රීනාමකායකු ටික්ටොක් චැලෙන්ජ් වෙස්
2: කොම්ම ආතිත දුවය කරේගන එකර ගැන ස්ටෝඩියම් වගතු
1: ඉස්ක්‍රීන් එංහා සතරස්තියක සාලිස්නුවේ කිලෝ හාටස් මීඩියම් වේව් අදි අටයනුවේ මෙගහාටස් FM බෑන්ඩ් ඉන්තිසාර කොල්ලබා
3: රක්කාකෝ ෆෝන ෆෑසයින් සකෑන් දෙක්කුම් වාජිබවානත
4: හජ්ජ දියුමට්ටකා දක්කා ෆොන්න ෆෑසයින් සකයි දෙක්කේනත
3: අතුගවුන ගහනයින් සකෑ දක්කානි කිහිනේ
5: තිහුරිහා ස්වාතයගේ ජවාබ එ ප්‍රග්‍රාමකු
6: සකයි
7: හෝමදුහගේ හෙඳුනු දිහකටි තිරීහුන් රිපීට් හෝමදුහගේ රේ දිහෙච්ඡායරු අදි හොනිහිර දුහගේ මෙන්තුරු එකෙච්ඡායරු
1: එංහා සතරස්තියක සාරිස්නුවේ කිලෝ හාටස් මීඩියම් වේව් අදි අඩ්ඩියනුවේ මෙගහාටස් FM බෑන්ඩ් හමයිකනි දිවි රාජ්‍ය ගැටු
4: බල සාකල පාවති කරු කිහිනත්ත දෙන්තිතනුන් එහෙන් සෑකල නෙරේනකොත බුණ බලාල
1: කොම මේක විස් පාක් කොල්ලවෙනිකො නිමුණි කාරු පාක්කුරා ජෝනුග සෑකලු සෑකල් පාක්කුරා ජෝනුග කාරු දෙරදෝ
4: කිහා දෙරකම් එදියේනු හම දොරමති පාක්කු මියට පාකින් සෝන වෙස් නූන
1: පාකින් සෝන ඇති මා දුරකුණු එතා පාක්කොප්ප කොඩ තංකුලක හිංගාදී සම රඟලුවානේ
8: පාකුකුරබ්බා එහෙනස් ගවෑදා එක්ගු තප්පාකුකුරබ්බා අදි එහෙම් මිහුණ උඳගූ නුවාගු තප්පාකුකුරබ්බා
9: දුළහය දිරිවුළුමක දොරහුළුවාදදේ එම්මෙ මුජරිබ තළුනඩියකී දුළහයෝ සිහතු
1: දුළහෝ සිහතක මගු පහිකොද්දේ එම්මෙ කශවරු මස්තරකී ඩොක්ටරුන්ගේ ඉරුෂාත්
10: ලේමච්චද්දා එමෙන්නකී කොලෙස්ටරෝල්ග සෝබුන් ලේමච්චද්දා මිහුනෙන්නු එම ලේමච්චද්දා මගු පහි කුඩුවා තෆාතු කන්තත්තව
11: මෙහර ෆිති ෆයිම් වරෙබ් බදාන මිසාල්ක ඩිස්කෙන් එච්ච වර පොඩන්න අර ෆිතික හොරෙජ්ජයාම
12: හිතුගේ මස්සල දෙමාවාන මෙහර එක මිහුණ දෙමාවාන එක කොක් ගොත
9: ොක්ටරුන්ගේ රුෂාදායකු දුළහ යුදිරියුළු මේ බට්ටන් කුරුමා මගුපයකුද්දනී
1: කොම්ම හුකුරදුහෙ ගෙරේ නොේ ජහායරු ස්ටඩියෝයිම් වගුතු
9: එංහා සතුරස්ථේක සාලිස් නුවේ කිලෝහට්ස් මීඩියම් වේව් අඩ්ඩිය නුවේ මෙගහත්ස්
1: FM දිවෙහි රාජ්‍යයගේ අඩු
8: දුළහෙයෝ

ඩ්‍රාමාලිය උපද්දා එකුලවාලි ෆාත්මත් සීනත්. ඩ්‍රාමා කුළුමුග බෑවැරිවී මුහම්මද් ශම්මූන්, අසීසා ෆාරුක්, සාමියා අහමද් වහීද්, අදි මරියම් අලියා.

0: आदमी हर घड़ी 11:23 मिनट में दिव्य राज्य का डॉलमे गणित में चुक चुक और मैंने कि मेरे बैर में बड़ा इन्होंने रवि फारूक देन फिल्मी दायरा घम वर्ग न खत तक मसक तक वाह और मैंने दें कुड़े रुग हंदान था और मैंने को मसर कम हार में किया आदे मोने दें आदे नेशन को तेरे बैंक का मोने मैस एक गीत रवि है कि हम फिल्म स्टार गुत को स्वाह खोल दें फुरतम फिल्म गुत और मैंने फाह गुत समय ने हुरी में इंतजार हो मैं कहना लिबन फुरत रवि
1: हुरी में इंतजार होती अने ए रुगा अने මේ ෆුරතන් මේ මේ නෝදිය හතෙක් ගෙයි ඉන්නන ඒ තූෆානි රේඛා ෆිල්ම් එක ග බුලියෙක් ගබෑන්නන කුලෆා සෝ මේ ඇයි සෙමි මුස්තෆා ඩයරෙක්ට් කරේ නහුලා දීෆෙන් ද නහුලා මොළුන් ඩයරෙක්ෂන් ග ඒරුවස් දැන් ඒ නහුලා කි නේබර් වීම නහු බුණගෙන් විදියේ දැන් ෆුදේරකාම නෝටි කැරක්ටර් ඉන්න කුලෆා ද මෙහාර ෆෙනෝනේ කොඩ හො ක්‍රින්ජස් වේ
0: ehore imintaru
1: ei etu fan den ega fon amanaatu gas innana ne ama background go kofa den ega sinnana messin kulafa demmiyai mi teeru gane da innane bidifa
0: ha
1: e accident wegen bindi fingeru ga e datuge adin adinna thundu date fala so e dying aneket kuram wegen india goss den change kolla mi ai aruga mulani asken dos kolno mi tsunami kantakando asking mi telethon baby telethon ga eruga fatta hosun de do modin pa jeen kure kammati inden hotad
0: aha
1: e hotad ga inda buna da ane ravi hida ba den hida e una okay de indi naga film
0: ऑडिशन निमोने
1: निमोने ऐसा होने दें ये फिल्म में से क्या कोरियत दी यही ये फिल्म आने हैं बादे उन्होंने
0: मैं यार फिल्म बाया दे मैं यार की कहते रहने
1: आ वार फीकड़ा दे वार फीकड़ा मस्त कहते क्या कोरे फिल्म यही एम बिभुना है क्या
0: एक अमीर हम बजागन
1: मी हम बस एयर को बादे नोगने तास्तु को मैं पुने ඒ ගානේ හා රංගල නොස කුර ම සක්කත
0: මිහර ෆිල්ම් රිමෙක් කොල්ලන්න බිජ්ජිය කියන හදාන ඉතර ගන්න සල කොල්ලන්න කියන
1: නොය කුලේ මීක සුවාගතික මී යන මිහාරුස් එහා කුලේ හිතන නොව එක්ටු කුරා හිතන නොව බොඩන් අස්සුග මී ආබයක පුරුසත දෙවේත අස්සු බේනු වනේ බදන් දැන් එක්ටු කුරන් මීහකු නොවජ්්‍ය හයතක මිහාරු සෙක්ටු කුරණ
0: ඒක ඒක ලිබුණ දෝ එවෝඩ
1: ඒකෙන් ලිබුණු නියෝකම එවෝඩ ඒ දැන්
0: ෆුරතම එවෝඩ්
1: නෝන එම්ම ෆුරතම ලිබුණ එවෝඩ කිය යනේ නෝදී ආශෙක් ඒ ආපතිස් එවෝඩ ලිබුණ එම්ම මොන්නේ ශුන්තරිය ඒරුගද ඒවිස් වර් මජාකම ඒරු ගොන්නානේ දස්කොද්දේ මිහක නොදි බැන එවෝඩ
0: ආ
1: නෙරි මිහ දිවැන එවෝඩ එහම ඒ එම්ම ෆුරතම ලිබුණ එවෝඩයි එම්ම මොන්නේ ශුන්තරිය එවෝඩ දේ ඒක ෆහොන් මී ක්‍රිස්ටල් එවෝඩ මි ලිබුණේ ඒකෙන් නිව් කම ලිබුන් දැන් අනේ අස්ථාස්ථ කොරියෝග්‍රාෆි
0: හිඟා මේ මේ මුන්නාන් බයි කුදු කුදු සුවල්ත විස්කොල්ල එහම සෙග්මන්ට් අද මෙයා දාන
1: ආ ඔහත්
2: හමතේදී
0: රවියකි වර මොළ නශා මේ
1: තේද
0: රවි මේ අංකුජ කද්දොර විකක්කන්න නැගේ
1: දෝගේ
0: මේ රවිය කුලිමස් වර මීරවාන්
1: మీరు
0: మీరు
1: మీరు వార ఏనేగ పునక
0: మీ నియమకి రవి ఎహా కమద మీ కోస్టాయను
1: దోగే
0: రవి మీ గామి అవార్డ్ అన్ అవార్డ్ దిఫబే
1: అతదనే
0: ఎతన గినవాన
1: వేదాన ఎవర్ మధుస్ వేదాన
0: రవి ఎమ్ రీతి కొలేకి
1: కాళు మిహారు జంగల్ గ్రీన్
0: එමෙ ලයිව් වනේ ටී-ෂර්ට් ගමිස්
1: ගමිසස් මිහාරු මිහිර ගොතුන් දෙන් ගමිසස් දාම් බිරු වන්නන්
0: කිහවර්ක මසහ කරන් මේ අනේ ෆිට්නස් ඉෆෙක්ට් මට කරව
1: නොකර යස මසකත මාග බොඩක ඒ දිරිවුණු එවරු මා බිසි එහ දෙන්ක වගුත ලිබර් බේනුන ඔරෝ වේද කාදාගෙන ඔරෝ වේද එදෙන් මනු බයකන්ත තයි කෑගෙන ඔරෝ තුන් ඒ
0: ඔව් දැන් මේ අනේ රවිය කේරස් දැන් මිහාරස් ෆිල්ම් තකම් ෆෙන්න ෆරත ඇදි රවිය ෆිල්ම් තවස් මිහා සිනමා තකම් ස්වරක් ගෙන ෆෙන්න කිහිනෙත් ඔ ඒරා මිහාරස් ඉෆ කුරාන ෆිල්මි දායරා බයලා
1: ෆිල්මි දායරා එබ අප් ග්‍රේඩ් වේ කන්නේ අදිස් සුවාල ෆෙදනි ඕඩියන්ස් අප් ග්‍රේඩ් වෙච්ච සො
0: කීප එකක් කොම රවි ගබෝ කරන්නේ මිහාර මේ රවි ගබෝ කරන්ත රංගල් ෆිල්ම් මේ සිනමාන් ඇසිය මිහුම් බලන්න කම් බයි මිහුම් බලන්නේ මිහාර සිනමා තක දාක මිහුම් බෙන් මෙන්න රවි කියන එකම දෙත දෙකන
1: රංගල් ෆිල්මෙන් ඇසිය මු සිනමාය දානකම ගබෝ කරම් බේනු මනේ කම කො මිසායක මී අනේ මිහාර එම් ෆහොන් රාජ්‍යයක මී බ්ලොක්බස්ටර් මිකියා ලෙවල් ගේ ෆිල්ම් උතහුග මී ඔනෙස්ටි මරක එහා කම කොනු දෙ ෆිල්ම් තක ඒ කම කොස් මී වර බොඩු බයක වර බොඩු පොපිලේෂන් එක සු කමුදායත එහා ෆෑසස් නගාන්න දැන් මීග අනෙක් කොළුම් විශ්නාරුම විවාගොතකි එය කවුන්ටර් කුරාන ෆිල්ම් උත්ත මිසායක මෙෆම් මේ දෝදි කියා ෆිල්ම් ඒ ෆිල්ම්ග මාකටින් දරි මී ඒ වරම් මොළු ෆිල්ම් ලම්හාවස් එයි ලම්හාසයම වර ෆ්‍රෙෂ් ෆ්‍රෙෂ් ෆිල්මෙන් එ හම යනේ හිල්මි ඩයරෙක්ට් කොෆෙන් එම් මිදෙ ෆිල්මස් මාකටින් වරද්ද මාකටින් දබ්වීම ගින මිහුණ හිසාව කර මිච්චේ ෆෝර එම් මිහුන් ඇස් බලන්ජේ සබබෙ මිහුණ කස්කු නේගේ දැන් අනේ කදෝදිග මෙවාන් ඔතේ කිවුරනි හුස් ආ කුදින් ජෙන්සි ෆිල්ම් එම් එකෝ ඒගෙම් ෆුදෙර ගින ආ ඔඩියන්ස් එන් හොදොන් ඒ උමුර ෆෝර ආ කුදින් කොලක දැන් අනේ බොඩු මස්සේ කියසු ඉන්කන්සිස්ටන්සි මිසයක එකහ රංගල් ෆිල්ම් හදනි තින් අහරුම් එෆ්ආර් එහෙම වීමස් දැන් බදන්දා මිහුම් බදන්දාන් ජේනි හව එකහ ඇච්චි දැන් එකහ ද ෆිල්ම් හදම් ෆරාවිකම වඤ්ඤාම අනේක සමිත දානි මී අම ඉස් ජොමක බොඩු ඒ මී අනේ කුරීග ෆුදෙරක ගිනාන් මී නියුමය යූපේ දෙමියන්ගේ ෆිල්ම් නොකම පොරේ ඒ ඒරුක ෆුදේරකන් අව දව්වගෙන් දිය යයි එක්කල් ස්ටෝරි තක එමියන්ග ඇක්ටින් ෆීකලයි කියනෝ ඒකවකු තෆාතෙන් හුන්නනකම විසමුණ නොවිස්නනි මේ ඔඩියන්ස ඒ යමේකර නම්බදු වනේ ඒ පෝස්ටරෙන් එම් ෆීල් වනේ කෙමිකා ඒ අබුදු එබ්බය කුලෙන්ඥස් එහෙන්තා වනේ ඒ ඒකාලකන් තත්තන් මිහාරොස් රිපීට් වාකම් වඤ්ඤාමු අන්න හිවනේ එහෙනේ වානේ දෙකම කුස්නේගේ
0: තේ මිහාර මේ ඒර්ග ෆිල්ම් තක බදාද මිහාර ෆිල්ම් තක බදාර ෆිල්ම් තක ආ තපත හි කොබයක්ම රවි ෆාහ කුරාන
1: ෆිල්ම් තක නා තපත කි ෆිල්ම් මේ කියා දෙන් කුරා මසක්ක මිහාර එක්ගත කුම් විස්නා ෆියාමු ඒරුග කුරා මසක්ක මබුර අනේ මිහාර වර ෆසේහ වීම ෆරුවා කුඩගතම් විස් ෆෙනේ ඒකමකු මිහාරු බෆා කරවේ එක්ටරුන්ගේ මොලෝකන් ඒරුගේ එක්ටින්නා මිහාරුගේ එක්ටින්නා අලා බජාරුගේ මිහාරු එක්ටරුන් අස්තුමා මොලු
0: දෙ මිහාරු අනේ මේ එක්ටරුන් මේ දායරා ආර්මෙමි කියා අලං අන්න තරින් ආ දේත මිහාරු හම මිහින් නොනේ හාලකම් ෆහරද නොනිය කුදින් ශෞගු වාකමත් රවිය ෆෙන්නනේ කිනමි
1: ශෞගු බොර එකකු නේ ගනි වකි කුරන් ඒ ශෞගු හොන්නනි මිකන් පෙෂනේට්ලි කුරන්තෝ නෝනිය මෂුරු වන්තෝ එසං මෂුරු වන් අන්නකම් වඤ්ඤාම කුන්නෙන් ඒ ක්‍රාෆ්ට් එක ගොත බදා ඒ ඉම්ප්‍රූව් වෙන්න කුරන් එකකු පෙෂනේට් වෙජ්ජ යම ඇස්කෙන් ඒන බේනුම් වන් මීහක වා ඒනගේ මසෙක්කෙන් ඉතුර ෆුරියම කුර මෙහර මෂුරු වන් ඈ කුදින්ත මේ ඉකියත ඕවර්නයිට් ෆේම් ලිබි ෆේම් තිබෙනේ එහෙම වා කුදින්තන් ඉබ ගෙල්ලේ අස්තුග එකමකු පේෂනේට් කුජ්ජ කොජ්ජයාමුන් එමු නම කුරියෙද් දෙමුගේ ෆුරසත ඉබයි දෙම්මි ගන්න දංගොල කි මේජර් ප්‍රොඩක්ෂන් හවුස් එකකුන් නාගාෆාන තො නොන්තෝ ඒන්නේගේ අමුගාමස් මේ අහරෙන් හදා ඇච්චීග ෆන්සස් පසන්ට උලෙන් හමුණු ආමිහු ඒ ෆුරසතම දෙන් ඒගෙන් මේ අසුගයි ඔප්ෂන් නේ මේ බොඩත ප්‍රොඩක්ෂන් හවුස් එක මීහු නගන්
0: ರಾಜ್ಯ ಗಣೆ ಸ್ಕೂಲ್
1: ಸೊಸೈಟಿ ಕಣ್ಣಿಗೆ ಫಿಲ್ಮ್ ಕುಳು ವರ ದಕ್ಕಮ ಕವ್ವು ಎಕ್ಕಂತ ಮೀ ಏಕಂಕು ಗೇವದೆ ನೆಟ್ಫ್ಲಿಕ್ಸ್ ಉಳುವಾದ ಹಮ ಎಕ್ಟರ್ ಕೂರ ಮಸಕ್ಕೆ ಬದಾನಿ ಕೆ ಹಿಪೋಕ್ರಿಟ್ಸುಂ ಗೆ ಬ್ಯಾ ಬೊಡಿ ಅಸ್ಸುಗು ಸೊಸೈಟಿ ತೆರೆಗಸ್ ಎಯ್ ಎಕ್ಕಂತ ಇಂಟ್ರೆಸ್ಟ್ ಹುಟ್ಟಸಸ್ ನುಕರೆ ಕೆ ಫಾಳೆ ಕೂರಾಕಸ್ ಇಕ್ಕ ಮಿಹಾರು ಬೈ ಫಿರಿ ಹೆಂಗ್ ಕುದಿನ ಕಕ್ಕಂ ಬೇರುಣ್ಣೋಣೆ ಯಂಗ್ ಹೆಣ್ಣು ಕೂರಾಕಮ್ ಎಕ್ಕಮ ಗಿನ ಮಿಹಂ ಬುಣಾತಿವಿ
0: ಕುಮಸರ್ಕ ಬದಲುಮ ಆಯಸ್
1: ಬದಲುಮ ಆಯಸ್ ಏಕಂಕು ಎ ಬುಣಂ ಉಂದಗುವೆ ದಕ್ಕಂ ಮಿಜೇಣಿ ತಿಮ್ಮನ್ನವರ ಮೀರು ಕಕ್ಕಂ
0: ಏಕಂ
1: ಆ ಕಕ್ಕಂ
0: ಕೋಚೆ ಕಕ್ಕಂ
1: ಕೋಚೆ ಕಕ್ಕಂ ವಿ
0: ಕೋಚೆ ಮೇ ಮೀರು ಕಂಗೆ ಕೇಣಿ
1: ಎಮ್ಮೆ ಮೀರು ಕೋ ಹದಾವೇನ ಫ್ರೈಡ್ ರೈಸ್ ಇಂಗ್ ಹದಾವೇನ ಅನೆ ಮೀ ಯಾ ಇಕೆ ಕ ಬೈಕ್ ಗಂಡು ಗಂಡು ಹದಾವೇನ ದೆನ್ ಕುಕುಳು ಹೆದೇನ ಮಸ್ ಹೆದೇನ ರಿಹಣೆಗೆ
0: ರಿಹಣೆಗೆ ಆ ಏಕ ಮೇ ಕಹದಾ ಫ್ರೈಡ್ ರೈಸ್ ಕಹದಾ ಚಿ ಹದಾನ
1: ಹದಾವಿದಾನ ಏಯ ಹಮ ಫೆಮ್ಮೆಟಾ
0: ಮೀ ಬೊಡ್ ಸ್ಕ್ರೀನ್ ಫುರ್ತ ಫಿಲ್ಮ್ ಮೀ ಕಿಹಿನಲ್ಲಿ ಬಣ್ಣ ಫುರ್ಸತೆ
1: ಬೊಡ್ ಸ್ಕ್ರೀನ್ಗೆ ಫುರ್ತ ಫಿಲ್ಮ್ ಕಿ ಹಮ ಹುರಿ ಮೆಂತಿಸಾರ ದೇವಣ್ಣ ಹಿಯಣಿ ದೆಂಗ್ ಮಿಯೈ ಅಣೆ ದೂದಿಫ ಅಣೆ ದೂದಿಫ ಕಿ ಎಂಗಾರು ದೋಹಣ ನಿಮುನು ಫಿಲ್ಮೆ
0: ಬರ ಬೊಡ್ ಕಾಸ್ಟ್
1: ಬೊಡ್ ಕಾಸ್ಟ್
0: ಏಗ ಮೀ ರವಿಗ ರೋಲ ಕಿ ಕೊಬ
1: ಎ ಹಮ ಎ ಫಿಲ್ಮ್ಗೆ ದಾಣೆ ಸು ಪೆರಲಲ್ ಕೊ ದೆ ಸ್ಟೋರಿ ದೈನೆ ಇಸ್ಸೆಗೆ ಸ್ಟೋರಿಯ ಅಣೆ ಮೀ ಕುಳು ಕ್ಯಾರೆಕ್ಟರ್ಗೆ ಸ್ಟೋರಿಯ ದ ಮಿ ಸ್ಟೋರಿ ನಿಮಿಗೆಂಗ್ ಅಣ್ಣೇರುಗು ಮಿ ದಿಮಾವಣಿ ಎಮ್ಮ ಎಕ್ಕಳು ಇಸ್ಸೆಮಿಕೊಳು ನಿಲೀಡೆ ಮಿಕೊಳು ಮಮಿಕೊಳು ನಿಲೀಡೆ ಎಯ್ ಅಸು ಇಮ್ರಾನ್ ಕೆ ಆ ಕ್ಯಾರೆಕ್ಟರ್ ಹೆಂಗ್ ಐ ಮೀ ಮುಸ್ಸೆಂಜೆಗೆ ದೆಂಗ್ ಸ್ಪೋಯ್ಡ್ ದಾರಿಯೆ ಎ ಅಣೆ ಬಪ್ಪ ಲಕುಜ್ಜ ಕಾಯಣೀಮ್ ಎಕಮಾರುಳಿಯಾಸ ಹುಣ್ಣ ದೇ ಕದ ರಿಬೇಲಿಯಸ್ ವಾಮ್ ಬೆಗೆಂಗ್ ದೆಂಗ್ ಏರುಗ ರಾಮಾದೇ ಕುರೆಯ ಹುರಿ ಹಣ ಬ್ಯಾಕ ಕುರಮು ಕುರುಣು ಮೀ ಹೆಗ್ಗೆ ಬ್ಯಾಸು ಮೀಗ ದೆಕ್ಕನಿಗೆ
0: ದೆ ಮಿಹಾರು ಅಣೆ ಎವರುಗ ಬುಡು ಕಾಸ್ಟಿಕ್ ಗಾಯಕಿ ಉಳುನಗಿರುಗ ಏರುಗ ಹಮೈಕಣೆ ಮೀ ಎಕ್ಟು ಕುರುಂತ ನೋಣಿಯ ಮೀ ಟೆಕ್ನಿಕಲಿ ಎವ್ಎಸ್ ಕಮೆಗ ಬ್ಯಾರವೆಗ ಉಳುನಿಂತ ಲೋದಿ ಫಾ ಕಂತ ಹೋಗ
1: ಟೆಕ್ನಿಕಲಿ ಬ್ಯಾವರಿ ವಿಮ್ ವೆಫ ಹೇಗೆಂದ ಬೇರು ಎಂ ಎಡಿಟಿಂಗ್ ಎಂ ಮಿಯ ಕಹವಾಲ್ ಕುರಿಫಾ
0: ವಿಷ್ಣು
1: ಅಣಕ್ಕುಣವೇನೆ ಮಿಹಾರು ರಾಜ್ಯ ಮಿಹಾರು ಬೆಂಗ್ ಉಳುವಾದ ಮೀ ಮೋಡಿಸ್ ಸೊಸೈಟಿ ಫಾರ್ ಪರ್ಫಾರ್ಮಿಂಗ್ ಆರ್ಟ್ಸುಂ ಅಣೆ ಆಕ್ಟಿಂಗ್ ವರ್ಕ್ಶಾಪ್ ಎಮ್ಮಸ್ತು ಹೋಗಿ ಹಮ ಇಂಡಿಯಾಗೆ ತಜ್ರುಬಾಕಾರ ಆಸ್ಕಿಂಗ್ ಎಮ್ಮಸ್ತು ಹೋಗಿ ಹಮ ಕೋಹೆಮ್ಮೆ ನಗಾದಿನಿ ಜೂನ್ ಫಹಕುಂ ಜುಲೈ ಹತ್ತರಕ್ಕೆ ಫಸತೆಗೆ ರುಫಿಯ ಫೀಯಕ್ಕೆ ಹೀಯನ್ನು ಮಾಕ ಬ್ಯಾರು ಬೀನು ಬರಿವಾಣೆ ಏಯ್ ಮೀಗೆ ಕುರಿಮ್ ದೆಫಹಾರಿಗೆ ಮತ್ತಿ ಹಮ ರಶೀದ್ ದರಾ ರಶೀದ್ ಹುಣ್ಣಾಣೆ ಬೋಡಕ ಏನು ಕೊಫಿ ಹಮ್ಮಿ ಕಂತ ಮಿ ತಿಮ್ಮನ ಫಾರ್ ಹಮ ಮಾದು ಟರ್ನ್ ಔಟ್ ವಾದೆ ಈಗ ಮಿ ಬುಣ ಹೆಕ್ಕದ ಮೀ ಹೆಕ್ಕಾರಿಗೆ ಬುಣಂಬೆ ಸಸ್ತುಗ ಉಂದಗುವಣಿ ಎತಿವಣ್ಣ ಮಿದನ ಆಕ್ಟಿಂಗ್ ಕ್ಲಾಹಕರೇವೆಸ್ ಈಗ ಅವು ಆಕ್ಟಿಂಗ್ ಕ್ಲಾಹಕಿ ಹಮೇ ಕಣಿ ಅಣೆ ಫಿಲ್ಮ್ ಕುಳೆಂಗ್ ನೂಣಿಯ ತಮ್ಸೀಲು ಕುಳೆಂಗ್ ಬೇಣುಂ ವಾಣೆ ಹುಣರೆ ನೂಣೆ ಈ ಆಫೀಸ್ ಮಾಹೋಲುಗವೆಸ್ ಮೀ ಮಿಬುಣ ಹೆಕ್ಕದ ಸೋಷಲೈಸ್ ಬೂಮ್ವೆಸ್ ಫುದೇರಕ ಫಸೆಯ ವಾಣೆ ಕಂತಿತ್ತಗ ಮೀನ ಕುರಿಮತಿದಾನ್ ದಾರುಗ ಎವೆಸ್ ಎಕುರಣಿ ಎಕ್ಟೆ ಏ ಹುರಿ ಹಾಕಮೆ ಕೂರಂಗ್ ಅಸ್ತುಗ ಬಾಡಿ ಲ್ಯಾಂಗ್ವೇಜ್ ಗೆಂಗುಳೇನು ಗೊತ್ತಾ ವಾಹಕ ದಕ್ಕಾಣೆ ಗೊತ್ತಾ ಮೀ ಅಡು ಪ್ರೊಜೆಕ್ಟ್ ಕೂರಾಣೆ ಗೊತ್ತಾ ಮಿಕ ಬ್ಯಾವರು ಕಂತ ಎಕ್ಟು ಕೂರ ಮಿಕ ಹಾಮೆ ಕಂಡೆ ರುಯಿಮನ್ನು එමනම් මිහිවනි එක්ටු කුරුමකේ හැමේකණි රුයිමේ එවර මා බොඩු කමෙන් අස්සුගයි
0: එහෙමවේ මේ
1: අනේ ක්ලාස් හුරුන් ඒ මොලේ නෙතස්ස් මිහාරු දස්කුරේ නෙත මේ වසීදත කසුවේ බොරේ මේ YouTube යති Instagram යති TikTok යති හුරි හැච්චකන් සිබෝරේ හැම මොලේ තේ මීහුන්ගේ හැම මාස්ටර් ක්ලාස් සව සිබෝරේ ඒ මීචි බදාගෙන අස්තුක දස්කුරේ වෙන එකමකෝ මේ අනේ ෆස්ට් හෑන්ඩ් කෝ වෙස් කුරේ වෙන ගොතේ කේ මිහාරු මෙති හුළු එ මේ ફુરසතුක බේනොස සෝ හිපම් වී
0: දැන් මේ රාජ්‍යක කුරීග වර මෂෝරගෙන් දෙච්ච මේ ස්ටේජ් ඩ්‍රාමා බයි මිහ බරවත ස්ටේජ් ඩ්‍රාමා කුලෙන් ෆරහාෆියා ෆිල්ම්ස් ෆිල්ම් තක මිහ ආමග ફુરසතු බඩු රාජ්‍යක මිහ ෆිල්ම් මේ ස්ටේජ් ඩ්‍රාමා ගා ගන්න කම ඕවි ගොස්ස කාල ගත ගම යතේ රවි මිකම දෙත්‍රක කේ
1: බොන ඒ වර දෙර කම අස්තුග එයි මිහාරු කුරීග මේ ඩ්‍රාමා කුන් තෙරියෙන් රෝණ හසම්මණික රෝණ හසම්මණික එකේගේ මෙහාර මාසෙක කුරේ දෙ ප්‍රොජෙක්ට් එක එහම ආශෝ හොය අදිවස් එනෑකේ මාසෙක කුරාරු එයි අස්සුග යන්නනි ඒ හිසාබුන් ෆෙෂිෆා ඉනීම එනෙන්ගේ මී කිනක්ක තිබුණා මී ඩයිලොග් දෙ මී ජෙහණි කොම්මාණේ කමීගෙන් දේහවං ජෙහණි මී ඒ තම්සිල් කුලෆෝරි මීහෙන් හමේකන බයාලනී කියේ දීපෙන්න ඩයිලෝග නෝන ඩයිලෝග මි දේහකොත් දෙමුණනි කෝචෙක්කම් වෙස් තම්සිල් කුලෆෙන් මීහෙන් ඉගේ අනෙක මී යනේ තම්සිල කුලේරුග මීන්නනි ගෑගණක ෆස් මී 5 ටයිම්ස් බජෙහෙ ඇක්ෂන් වෙස් බොඩුවා ඒ බොඩු ඕඩියන්ස් එක දක්කම් මිජනේ නීන්නනි ත කැමරා ක්ලෝස් අප් වෙන්නාක මී කුඩකුඩකොන් මඩු මඩුන් හීලන් ජෝනස් සේන ජෙන තංකොල බොඩන් ඇති දක්කන් ඒ පහතුගෙන් ඕඩියන්ස් සම් ෆෙන්නෙන් ජෙන ෆිල්ම් එක ගවෙජ්ජාන් දක්කාවි දානම් ක්ලෝස් අප් කොම් වෙස් එමයි එකම මී මී හොන බැ ඉංගේ තිමන්නගේ ක්ලෝස් අප් ෆෙන්නානක එම තිමන් දක්කොල් දාන මේ මී වනේ වරක තම්සිල් කුඩ ෆෝරියම බැ ඉංගේ ඒ වරන් හෙන්ක හුනරිකේ තම්සිද කුලෙන් ස්ටේජ මච්චන් අරාෆා අඟ හුළුවා දවැණි වෙ සස්සුගම් පුදේරකම වරගද මීහ කර ඇස්ස එකන් නැති දියුන් එයි වරබොඩු ගෝහෙ වරබොඩු දෙරෙන් අස්තු හම අදුම් ෆරංජයේ කම එයි මහ ගවූ කර උතුග එයි ස්කූල් තකුන් අස්සු ෆරංජයේ කම මිහාර වරගෙනන් දෙකවේ යනේ දිවෙහි බහා දුරුවාවාක් කුදින් කුදින් මේ දිවෙහි බහුගෙවස් ඒ ලිටරේචර් බෑගස් වරම් මුහිම්ම බය කුලෙන් අසු තම්සිල් කුලම් විජ්ජා ඒ මිසාලක දොන් හෙලා අලි ෆුළු වියස් මේ දෙංගස් ගෙල්දුණු ෆුරාවරු වියස් අදි නූනි කොම්මෙ විස් එහෙම වාහකෙ විස් තම්සීදෙගෙ සිෆාගෙ ඒති කුලෙම් ෆරාෆියම් එමි හොන ඒ දස්වනි ආ බස්තකින් ඔබ දස්වේගෙ තෙරේ ඒගෙ මාණේකි කොබයකන් දස්සිබවේ ඒරු ඒ ජමාණෙක් ගොයන වට්ටපාලි ඔබ දස්වේ මි හුරිහාකම විස් ඔබ දේ තම්සීලක අස්සු එංගෙමු මිහාරුස් මේ දුනිය ගෙහෙන් තන්තා එදනි හෝ ෂේක්ස්පියර්ගේ ප්ලේ ත කුලොන් හැම්ලට බකුලේ රෝමියෝ ජූලියට බකුලේ එමි හොනේ බෙංගේ ඒක මේ බේනුන් කුරා ඉංග්‍රීසි ක මේ මානතහ කි කොබාතෝ මිසයක දී ඒ යූ කන් ඒ හුරි හැච්ච සිබ ඉංගේ එහෙම ඒ අසු ලිටරේචර් මියන්නනි ත්‍රූ ආට හව ඒ එයන් අසු ඉදකොල හදන්න නුදානේ කුරිය කර දිවකි දිවේ බහේ
0: ඩ්‍රාමා කි මොහොම වෙච්ච කේ ඩ්‍රාමා කොල පීජා කුජ්ජක දිවේ බහබස් මළුවාන ඩෙලිවරි කො දෙන්ස් මළුවාන පහ දෙකම මිහුණ මාමද ක්‍රන්ස් මළුවා අද හැම වෙජේ බයි ටස්ලා බණන් ජේ බයි කන්ත තේබෝරි
2: ටස්ලා ෆබුන බල
0: රබි කුලිය චීත වණ චීත රවිගේ ෆිල්ම් රවිගේ බෑවරි මසෙකත උතර එම්ම ખાસ මසෙකත කොබ
1: එක්ට කුරුමුග එක්ට කුරුමුග වරන් හාස්ස අස්සු ලූදිෆා ලූදිෆාගේ ඒ අනේ ඒ කෙරෙක්ටර් කුලෙන් ලිවුන් අනෙක්කා මී ඒ හාස්ස වනී මී හාස් කුඩක අප්වෙලෙන් ජොන අනේ මේ ගේතරේගේ බෑත ෂූට් කුරස් ඉන්ඩෝ බෑත ෂූට් කුරන් දියයි ಮಹಿಬದು ದಿಯರುಗ ಏ ರಶುಗ ನೆಗಿ ಹಮ ಮೀ ಕೊಪೀಸ ಮಿಂಗೆ ಗೇನ್ನ ಮಿಯನೆ ಕೊಠಡಿ ತಕ ಹುರಿ ಹಚ್ಚವಿಸ ನೆಗಿ ಆಸಿಮ್ಗೆ ಗೇಗೆ ಕೊಠಡಿ ಯಾ ಹುರಿ ಹಚ್ಚಸ್ ನೆಗಿ ಕೊಳ ಇಂಡೋ ದೆ ಎಡ್ರೆ ಮಿಮಾಂಗ ಒತ್ತೆ ಕ್ಯಾಣೆ ಫೆನ್ನಣಿ ಆಸಿಮ್ ಮಾ ಬದ್ದಲ್ ಕೊರಂ ಅಜೂ ಗೊಸಿಂದ ಮೀ ಇಸ್ಸೆ ಆಸ್ಕೆಂ ಮೀ ಆಸಿಮ್ಮ ದೆಂಗ್ ಅಣಿಯಾ ಕುರಾಣ ಅಣಿಯಾ ಕುರುಂಗೆ ತೆರೆ ಎ ಹುಟ್ಟುವಂ ವೆಂ ಅಜೂ ಆಮ ಅಜೂ ಆ ದೇಮಿ ಹೊಂದೆ ತೆರೆದ ಕಾನ್ಫ್ರಂಟೇಷನ್ ಎ ಗಡಿ ಬಿರುಸ್ ಗೈ ತಿಮನ್ ಮೀ ಅಣೆ ಎ ಮಾ ಮಿಮಿ ಮಾ ಮೊಳೆ ಹೆಂಗ ತಂಗರಿ ಏ ಬುಣ ಎ ಬರಂ ಎಮಿ ಪರ್ಫಾರ್ಮ್ ಕುರಿ ಎ ಹಿಸಾಬು ದೆ ವಿಸ್ನಂ ಜೆ ಓಕೆ ಎ ಮಸ್ ಜೆ ಎ ಬ ಮಚ್ಚ ಜೆಹಿದ ಎ ಮೀ ಅಣೆ ಸ್ಟೋರಿ ಲೈನ್ ಮಗೆ ಸ್ಟೋರಿ ಲೈನ್ ಗ ಮರಂ ಇಬೋ ತೇಜ್ ಫುರ್ಸತು ಅಸ್ತು ಎ ಮೀಹುಣ ನಮ್ಮ ಹೈಲೈಟ್ ಸ್ವಾಂಗ ಬಜೆ ಅಸುಗ ಎ ಗೊತ ವಿಸ್ನಾಜಾಯ ಮಸಕ್ಕೆ ಕುರುಮುಗ ಅಸುಗ ದೆ ಮೂಮಿನ್ ನಾಯ್ಕಿಗ ಮಸಕ್ಕತಿ ಕುರಾರ ಫುದೇರ ಕಮ ಲಿಬೇಣೆ ಪರ್ಫಾರ್ಮ್ ಕುರಂ ಎಮ್ ಎಯ್ ವರ ಫಾ ಕುರವೆ ದಿಂಗ್ ಎಮ್ ಫಾ ಕುರವೆ ಫಿಲ್ಮ ಕಿ ಫರಿ ಫರಿ ಕ್ಯಾ ಫಿಲ್ಮ್ ಎನ್ನಾಣ ಮೀ ಡ್ರಗ್ ಎಡಿಕ್ಟೆಗೆ ಬ್ಯಾಕ್ ಕುಳ ಫೆನ್ನಾಣ ಎಯ್ ಫುದೇರಕ ಮೀಹಾ ಹಮಾಣೆ ಮೆಂಟಲೀಸ್ ಇನ್ವೆಸ್ಟ್ ವಾಂಜೋಣು ಏ ಎಮ್ಮಸ್ತು ಸರ್ ಎಗಾರ್ ಕಿದೋ ದುಬಾಯ್ ಏ ಹಮ ಏ ಎಡಿಕ್ಷನ್ ನ ಮೀಹಾ ಕೊಸ್ ಏ ಹಿಕ್ಕಾದಂ ಜೋಣು ಹಮ ಫುದೇರಕ ಬುರ ಮಸಕ್ಕ ತೆಂಗೆ ವೆಸ್
0: ಹಿಸ್ಸಿ ಹೆ ನಿಮಿ ಕೊಂಕಾ ಲವೆ
1: ಹಿಸ್ಸಿ ಹೆ ನೀ ಕೇಸ್ತಿ ಹಮ ಆ ಅಣಿಕ್ಕ ಲವೆ ಏರುಗ ವಾಗೋತೆ ಕಿ ಮಿ ದಾಣಿ ಲವೆ ಶೂಟ್ ಕೊಲ್ಲ ಲವ ತಕ್ಕೆ ಶೂಟ್ ಕೊರಂ ದಾಣ ಏ ರಸ್ಮಾದೂದಿ ಟ್ರಿಪ್ ಹೆಂಗೆ ಅದೇ ಎಫ್ ಆರ್ ಓ ನೆಗಿಂಗ್ ಮೀ ಮುವಾಗೆ ಮುವಾ ಯಾಜ್ಯ ದೇವಿ ಮೀ ಎ ಹಿಸ್ಸಿ ಹೆಣಿ ವೆಸ್ ಅದು ಮೊಹಮ್ಮಗೆ ಲವತ್ತಕ್ಕೆ ವೆಸ್ ಸೊ ಏ ಅಮಾದ ಮೊನ್ನ ಮಿಣಿಲ್ಲವೇಕೆ ಏ ಗೊತ್ತಿಂಗ್ ಹಿಸ್ಸಿ ಹೆಣಿ ಹಿಂದಿ ನಗಾಫ ಎ ತಾನೆ ರಸ್ಮದು ಕ್ಯಾರಿಗೆನ್ನ ತಂಡುವರಿಕಂ ಕುರಾರ ಶಗ್ಗೈ ಯಾ ಐ ಅಣೆಂಗ್ ಹೆಂಗ್
0: ಹಿ ಡ್ರೋಣ
1: ಹಿ ಡ್ರೋಣೇ ಕಿ ಹಿ ಡ್ರೋಣೇ ಪ್ರಾಕ್ಟೀಸಸ್ ಕುರವಣು ಏಚ್ಚ ಪ್ರಾಕ್ಟೀಸ್ ಕೊಫ ಅಣೆ ಏತಿ ಶೂಟ್ ಕುರಿ ಹುರಾಗ ಏಯ್ ಸ್ವರ್ ಮಜಾ ದತುರಂಗ್ ಐ ಆ ಮೀ ಅಣೆ ಆಂಥುವ ಮುವಾ ಮೆಮಸೆ ಉಳುಣ ಹಮ ಮೊಹಮ್ಮ ವರ್ ಮಜಾ ದತುರ
0: ಲವಾಗ
1: ಏಯ್ ದಿಮಾ ನೋವಿ ಐತಂಗ ರಾಖಿ
0: ಅಡುಹಾದ
1: ಓಕೆ
0: ಹಂಗ ಅಡುಹಾದ

0: අදිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ ඒ සුවරුගේ තයියාරු කරවාෆාවනී තකුවා වෙරින්නශෙ
1: සාලිහන්ගේ පකීචා.